сума да сам ја вака. Ада аго сума се да хат тени да. Супруду сене хасен супруду ленгат кома. Апи е видијата ме тијаген, он ада тава обав сваген. ФМ Тарангамала 88.5 ваге мантр жале www.pvfm.org.au веб бадавиен Сварн ФМ мараген. Australiave Melbourne nagare indala Mahadweepa 6 kata ratawal 70 kata api aadareen araginena swarnameya handa Swarna FM adath pinada wageema upanbime unuhuma e vidihatama obata tilinna karannata api siyalloma soodanamin sitinawa e vitarak novei Australiave Melbourne nagare siddha wena dewal siddha unu dewa ganath ada api obawa danuwat karanawa obe hadawate rawa pratirawa nangu ගී කිහිපයකුත් අද බැටසටහන්න වර්ණවත් කරන්නට අපි තෝරාගෙන තිබෙනවා. වෙනද වගේම අපේ දුරකථනංකය අදත් අපි ඔබට විවෘත කරනවා 94.42.111 ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ දුරකථනංකය මේ වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් යෝජනා එවිතරක් නොවෙයි චෝදනා මිස්සියල්ලටම සෞර්ද ආරාධනාව එන්න රැඳෙන්න පස් සමග මේ පුරා දෙහෝරාම සතුටින් වගේම ආදරයෙන් ඒ වගේම සෙනෙහසින් මෙල්බර් නගරෙන් තෝරාගත් ලස්සනම ගීතයක් අශිකා ශ්‍යාමලි නෙළුම් දෙනියගේ පද රචනය නවරත්න ගමගේ සංගීතයට ගයන්නේ විශාරද චමරි වීරකෝන්

වෙලාව ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ අටපහ වෙලා විනාඩි 7යි. මේ මොහොතේ අපිත් එක්ක එකතුලා ඉන්න සියලුම ආදරණීය හිතවතුන් සෙනෙහසින් අපි පිළිගන්නවා. අන්තර්ජාලයේ www.pvfm.org.au වෙබ් අඩවියෙන් බොහෝ පිරිසක් මේ වෙලාව අපිත් එක්ක සජීවීව සම්බන්ධ වෙලා ඉන්නවා. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ 88.6 FM නැසෙන මානින්න මගේ ආදරණීය මිතුරන් ඔබට සුබ රාත්‍රියක්. New South Wales ප්‍රාන්තයට ගොඩවදිනවා New South Wales ඉඳලා බොහෝ පිරිසක් අදත් වෙනදා වගේම අපිත් එක්ක එකතු වෙනවා. ඔබටත් සුබ රාත්‍රියක්. ඒ වගේමයි බ්‍රිස්බේන් නුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සියලුම දෙනාට අපි සුබ රාත්‍රියක් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන්නේ. තස්මේනියාවේ හෝබාට් නුවර ඒ වගේම අනෙකුත් නගරවලින් ආදරණීය හිතවතුන්වත් මතක් කරන ගමන්මයි. දකුණු ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවරින් ආදරණීය හිතවතුනි අපි ඔබවත් අමතක කරන්නේ නැහැ. ඔබටත් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. උතුරු ඔස්ට්‍රේලියාවේ ආදරණීය හිතවතුනි සුබ සන්ධ්‍යාවක්. බටහිර ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ ආශ්‍රිත වෙන ආදරණීය හිතවතුන් සියලුම දෙනා ඉතාමත්ම සෙනෙහසින් මතක් කරන්නේ ජපානය, දකුණු කොරියාව, ෆිලිපීනය, මැලේසියාව, ඒ වගේම සිංගප්පූරුවේ ඉන්දුනීසියාවේ ආදරණීය හිතවතුන්, තායිලන්තය, ඒ වගේම බුරුමයේ අපේ ආදරණීය හිතවතුන්, ලංකාවේ ඉඳලා බොහෝ පිරිසක් අපිත් එක්ක නිරන්තරයෙන්ම එකතු වෙනවා. ඔබ ඉන්දියාවේ ආදරණීය හිතවතුන්, ඒ විතරක් නෙවෙයි මැද්ද පෙරදිගින්න මගේ ආදරණීය හිතවතුන් සියලුම දෙනා අපි තාමත්ම සෙනෙහසින් ආයිබෝන් කියලා පිළිගන්නවා. ආසියානු මහද්වීපයේ හැමෝම ලෙන්ගතු අපි මතක් කරනවා. මේ වැඩසටහන ඔබට පුළුවන් ඔබ කැමති ඕනෑම වෙලාවක අහන්න අපි අන්තර්ජාලයේ www.pvfm.org.au වෙබ් අඩවියේ තැන්පත් කරලා තිබෙනවා. අප්‍රිකානු රටවල් වලින් අපේ ආදරණීය හිතවතුනි අපි ඔබවත් අමතක කරන්නේ නැහැ. ඔබටත් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. යුරෝපා මහද්වීපයේ ඉන්න ආදරණීය හිතවතුන් සියලුම දෙනාවත් අපි අමතක කරන්නේ නැහැ. ඔබටත් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ලතින් ඇමරිකානු රටවල් ඉන්න ආදරණීය මිතුරනි සුබ දවසක්. ඒ වගේමයි කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, මෙක්සිකෝව ආදී රටවල් ඉන්න අපේ ආදරණීය හිතවතුන් සියලුම දෙනාවත් ඉතාමත්ම සෙනෙහසින් තමයි අපි මතක් කරන්නේ සුබ දවසක් කියලා. යලිත් වතාවක් අපි අපේ දුරකථනංකය මතක් කරනවා 94.42.111. ඉතින් ඔබට පුළුවන් අපිට ඕනෑම වෙලාවක කතා කරන්න. වැඩසටහන පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, ඒ විතරක් නෙවෙයි චෝදනා ඕනෑම දෙයකට මේ දුරකථනංකය අපි අද විවෘත කරනවා. ඉතින් ඒත් එක්කම යලිත් වතාවක් මේ මතක් කිරීම. ඔබේ නිර්මාණ තිබෙනවා නම් ඔබ නිර්මාණය කරපු හරි අපූරු ගීත තියෙනට පුළුවන්, ලස්සන පද රචනා තියෙනට පුළුවන්, ගේය පද තිබෙන්නට පුළුවන්, සංගීත කරපු අලුත් නිර්මාණ තියෙන පුළුවන්. අපි කැමති ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ ඉඳලා මහද්වීප 6කට ඒ සියල්ලම ප්‍රචාරය කරන්නට. ඉතින් ඔබටත් පුළුවන් ඒවා අපිට එවන්න, කතා කරන්න අපට. ඒ වගේම අපේ සමාජ මාධ්‍ය හරහා අපිත් එකතු වෙන්න, එකතු වෙලා ඒ නිර්මාණ අපට එවන්න කියලාත් අපි ආදරයෙන් ඉල්ලීමක් කරනවා. වෙලාවටයි විනාඩි 12යි.

මෙල්බර්න් නගරේ නිර්මාණය වෙච්ච තවත් ලස්සන ගීතයක්. ගීතේ පද සිසිර දිසානායකයන්ගෙන්. ගීතේ ගායනා කළේ රෝණ වීරසිංහන් සමගින් ශිරෝමා ප්‍රනාන්දු.

සුබසන්ධ්‍යාවක් කියලා අදත් මහත්වීප හයක් පුරා විසිල්ලා සිටින ස්වර්ණ FM සහෘදයන්ව බියෝන් පිංක් සෙග්මන්ට් එකට සුපුරුදු ආදරයෙන් සුපුරුදුලෙන් ගතුකමින් පිළිගන්නවා මම රසි. අද අපි කතා කරන්න යන්නේ අපේ සමාජයේ ගොඩක් කතා නොකරන නමුත් කාන්තාවන්ගේ ජීවිතයට ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන. කාන්තාවන් ලස්සන්ට ඉන්න එක වැදගත්ත. විශේෂයෙන්ම විවාහ වුණාට පස්සේ දරුව ලැබුණට පස්සේ කාන්තාවක් තමන් ගැන බලාගන්න එක නවත්තන්න ඕනේද? අපි මේක බලන්නේ ලස්සන වෙන්න කියන සරල අදහසින් නන් නෙවෙයි. තමන් ගැන සැලකිලිමත් වීම, තමන්ගේ සෞඛ්‍ය, ආත්ම විශ්වාසය, පෞද්ගලිකත්වය සහ තමන්ගේ අනන්‍යතාව ගැන කතා කරන්නයි අද මම උත්සාහ කරන්නේ. අපේ සමාජයේ සමහර වෙලාවට අපි දකින දෙයක් තමයි කාන්තාවක් විවාහ වුණාට පස්සේ විශේෂයෙන් දරුවන් ලැබුණට පස්සේ ඇගේ මුළු අවධානයම පවුලට යොමු වෙන එක. දරුවන්ගේ වැඩ, ගෙදර වැඩ, සැමියාගේ අවශ්‍යතා, රැකියාව, පවුලේ අනික් අය මේ හැම දෙයක්ම අතරේ අන්තිමට තමන්ට කියලා ඉතුරු වෙන කාලය හරිම සීමිතයි. සමහර වෙලාවට එහෙම පොඩි කාලයක්වත් අපිට හොයාගන්නේ නැහැ. ඒ නිසා කාන්තාවට තමන්ගේ ඇඳුම් ගැන, කොණ්ඩේ ගැන, සම ගැන, ශරීර සෞඛ්‍ය ගැන, විවේකයේ ගැන, තමන්ගෙම කියලා විනෝදාංශ ගැන හිතන එක අඩු කරනවා. මෙතන අපි අහන්න ඕනේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අනිත් අයව බලාගන්න අතරේ තමන්ව බලාගන්න එක අමතක කරන්න ඕනේද? මගේ උත්තරය නම් කොහෙත්ම නැහැ. තමන්ව බලා ගැනීම ආත්මార్థකාමී දෙයක් නෙවෙයි. ඒක අත්‍යවශ්‍ය දෙයක්. ලස්සන කියන්නේ මොකද්ද? ලස්සන කියන්නේ සුදු පාටට සමක් තියෙන එකවත්, කෙට්ටු ශරීරයක් තියෙන එකවත්, මිල අධික ඇඳුම් ඇඳගෙන ඉන්න එකවත්, ගොඩක් මේකප් දාගෙන ඉන්න එකවත් නෙවෙයි. ලස්සන කියන්නේ තමන්ට ගැළපෙන විදියට පිරිසිදුව ඉන්න එක. තමන්ගේ පෙනුම ගැන සැලකිලිමත් වෙන එක, සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන එක, හොඳින් හැසිරෙන එක, hina වෙන විදිය, කතා කරන විදිය, තමන් ගැන තියෙන විශ්වාසය වගේ ගොඩක් දේවල් වැඩි කරගන්න එක. අන්න ඒ හැමදේම එකතුවක් තමයි කාන්තාවකගේ ලස්සන කියන්නේ. ඒ නිසා කාන්තාවක් තමන්ව බලාගන්නවා කියන්නේ වෙන කෙනෙක්ගේ approval එක ලබා ගන්න කරන දෙයක් නෙවෙයි. මම වැදගත්ටත් මගේම කියලා personality එකක් තියෙනවයි කියලා තමන්ටම කියාගන්න එක. ඒ ආත්ම විශ්වාසය ඇති කරගන්න එක. ගොඩක් කාන්තාවන්ට විවාහෙන් පස්සේ තමන්ව අමතක වෙනවා. අමතක වෙන්නේ ඇයි? කාන්තාවක් තමන් ගැන බලා ගැනීම අඩු කරන එක හැම වෙලාවෙම ඇගේම වරදක් නෙවෙයි. සමහර විට එයාට ඇත්තටම වෙලාවක් නැති වෙන්න පුළුවන්. සමහර විට එයාට දරුවන්ගේ වගකීම් තනියම බලා ගන්න වෙනවා වෙන්න පුළුවන්. සමහර කාන්තාවන්ට පවුලෙන්, ස්වාමියාගෙන්, තමන්ගේ පාර්ට්නර්ගෙන් සහයෝගයක් ලැබෙන්නේ නැහැ. සමහර වෙලාවට ආර්ථික ප්‍රශ්න තියෙන්න පුළුවන්. තවත් වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි හොඳ අම්මා කෙනෙක් නම් මුලින්ම දරුවන් ගැන බලන්න ඕනේ, හිතන්න ඕනේ කියන සමාජ ආකල්පය එයාගේ මනසට ගැඹුරින් ඇතුළේලා තියෙන්නත් පුළුවන්. ඒ නිසා එයා තමන් වෙනුවෙන් කාලය වෙන්කර ගන්න එකට පොඩි අර ගිල්ටි ෆීලිං එකක් වගේ දෙයක් දැනෙනවා වෙන්න පුළුවන්. ඒත් කාන්තාවන් විදියට අපි ඒ අදහස් ටිකක් වෙනස් කරගන්න ඕනේ. හොඳ අම්මා කෙනෙක් කියන්නේ තමන්ව සම්පූර්ණයෙන්ම අමතක කරන කෙනෙකුට නෙවෙයි. හොඳ අම්මා කෙනෙක් වෙන්න තමන්ව සම්පූර්ණයෙන්ම අත්හැරිය යුතුත් නැහැ. තමන්ගේ සෞඛ්‍ය, සතුට සහ ආත්ම විශ්වාසය ගැන බලාගන්න අම්මා කෙනෙක් දරුවන්ට හොඳ ආදර්ශයක් වෙනවා. තමන්ව බලාගැනීමේ පළවෙනි වාසිය තමයි ආත්ම විශ්වාසය. උදේට නැගිටලා නාලා ඔළුව පීරගෙන ලස්සන්ට ඇඳගෙන කණ්ණාඩියෙන් තමන් දිහාම බලනකොට මට අද හොඳ දවසක්, මට මේ දේවල් කරගන්න පුළුවන් කියන පුංචි අර අදිෂ්ඨානයක් වගේ දෙයක් හිතට ගන්න පුළුවන්. ඒක පුංචි දෙයක් වගේ පෙනුනට ඒක මනසට ලොකුවට බලපානවා. තමන් ගැන සැලකිලිමත් වීමෙන් තමන් ගැන තියෙන හැඟීම ශක්තිමත් වෙනවා. ඒක අනිත්යකින් ප්‍රශංසාවක් ලබන්නවත් approval එකටවත් නෙවෙයි. තමන් ගැන තමන්ටම ගෞරවයක්, අභිමානයක් ඇති කර ගැනීම වෙනුවෙන්. දෙවෙනි වාසිය තමයි මානසික සුවය. සෙල්ෆ් කෙයා කියන්නේ බියුටි ප්‍රොඩක්ට් එකකින්වත්, බියුටි ප්‍රොඩක්ට්ස් ගොඩක් සල්ලි දීලා මිලදී ගැනීමකින්වත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සමහර වෙලාවට සෙල්ෆ් කෙයා කියන්නේ හොඳ නිින්දා. ටික වෙලාවක් කාගින්වත් කරදරයක් නැතුව තමන්ගේ පාඩුවේ ඉන්න ලැබෙන අවස්ථාවක්. තමන් කැමති සංගීතයක් නැත්තම් පොතක් කියවන්න ලැබෙන අවස්ථාවක්. යාළුවෙක් එක්ක ගත කරන්න ලැබෙන අවස්ථාවක්. තනියම වෝක් එකක් යන්න ලැබෙන අවස්ථාවක්.
කොටින්ම කියතොත් තමන් කැමති දෙයක් කරන්න කාලය වෙන් කරගන්න එක තමයි self care routine එකක් කියලා කියන්නේ. මේ දේවල් වලින් කාන්තාවකට මම අනිත් අය වෙනුවෙන් විතරක් නෙවෙයි මම වෙනුවෙනුත් ජීවත් වෙනවාය කියන හැඟීම ලබා දෙන්න පුළුවන්. තුන්වෙනි වාසිය තමයි සෞඛ්‍ය. තමන්ව බලා ගැනීමේදී පෙනුම විතරක් නෙවෙයි ශරීරය ගැනත් හිතන්න ඕනේ, සෞඛ්‍ය ගැන හිතන්න ඕනේ, හොඳ ආහාර වේලක් ගන්න ඕනේ, ප්‍රමාණවත් නිින්දක් ගන්න ඕනේ, ව්‍යායාම ලැබෙන්න ඕනේ. පෞද්ගලික පිරිසිදුකම අත්‍යවශ්‍යයි. වෛද්‍ය පරීක්ෂණ වගේ දේවල් වෙලාවට කරගන්න ඕනේ. විශේෂයෙන්ම අවුරුදු 40 පහ වුණාට පස්සේ වෛද්‍ය පරීක්ෂණ වලට යන්නේක අත්‍යවශ්‍යයි. මේ දේවල් කරන්නේ ලස්සන වෙන්න විතරක් නෙවෙයි දිගු කාලයක් සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න ඕන නිසා. කාන්තාවක් පවුල බලා ගන්නව නම් ඇයගේ සෞඛ්‍යයත් ඒ පවුලට ගොඩක් වැදගත්. ලස්සනට ඉන්න එකේ විවාහ ජීවිතයට බලපෑමක් තියෙනවද? තියෙනවා. ලස්සනට සතුටින් ඉන්න කාන්තාවක් ළඟ පිරිමියෙක් රැඳෙනවා වැඩි. ඒත් මෙතන වැදගත් කරුණක් තියෙනවා. කාන්තාවක් ලස්සනට ඉන්න ඕනේ සැමියාව සතුටු කරන්න විතරක්ම නෙවෙයි. ඇය තමන් වෙනුවෙන් තමන්ව බලා ගන්න ඕනේ. තමන්වම සතුටු කරන්න තමයි තමන් ලස්සනට ඉන්නේ. ඒ වුණාට තමන් ගැන හොඳ හැඟීමක් තියෙනකොට, තමන් ගැන විශ්වාසයක් තියෙනකොට ඒ පොසිටිව් ෆීලිං එක විවාහ ජීවිතයට පොසිටිව් විදිහට බලපාන්න පුළුවන්. සම්බන්ධතාවයක් කියන්නේ දෙන්නෙක් එකිනෙකා ගැන සැලකිලිමත් වීමනේ. ඒ නිසා විවාහ වුණාට පස්සේ දැන් මම කාටවත් පේන්න ඕනේ නැහැ කියලා ඉන්න එක හරිම වැරදි වැටහීමක්. මොකද තමන් ලස්සනට ඉන්න එක තමන්ට වගේම තමන්ගේ ස්වාමියාටත් තමන්ගේ පවුලටත් වැදගත් වෙනවා. තව වැදගත්ම දෙයක් තියෙනවා. තමන් ලස්සනට ඉන්න එක දරුවන්ට දෙන ලොකුම ලොකු පාඩමක්. මේක අම්මා කෙනෙක් විදිහට, දුවෙක් ඉන්න අම්මා කෙනෙක් විදිහට විශේෂයෙන්ම මට වැදගත්. ඒ වගේම තමයි මගේ පුතාට මම ලස්සනට ඉන්න එකෙන් එයාට මම කියලා දෙනවා එයා කොහොමද එයාගේ ෆියුචර් පාර්ට්නර්ට නැත්නම් වයිෆ්ට ලස්සනට ඉන්න උදව් කරන්නේ කොහොමද කියලා. දරුවෙක් තමන්ගේ අම්මා දිහා බලලා ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා. කාන්තාවක් හැමදාම ලස්සනට ඉන්න ඕනේ කියලා මේකප් දාගෙන ලස්සන වයිවාරන්න ඇඳුම් ඇඳලා ඉන්න ඕනේ නැහැ. වයසට යන එක නවත්තන්න ඕනේ නැහැ. දරුවන් ලැබුණට පස්සේ ශරීරයේ වෙනස්කම් ඇති වුණාය කියලා කලබල වෙන්න, ලැජ්ජ වෙන්න ඕනෙ වෙන්නේ නැහැ. ඕන වෙන්නේ අපි ඒ දේවල් වලට අනුගත වෙන එක. තමන්ගේ වටිනාකම පෙනුමින් තීරණය වෙන්නේ නැහැ. හැබැයි තමන්ගේ වටිනාකම තමන් බලා ගැනීම තුලින්, තමන් සෞඛ්‍ය සම්පන්නව සිටීම තුලින්, තමන් ආත්ම විශ්වාසය ඇති කර ගැනීම තුලින් වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් අපි කොහෙන්ද පටන් ගන්නෙ? ලොකු වෙනස්කම් කරන්න ඕනේ නැහැ. දවසට විනාඩි 10ක් 20ක් තමන් වෙනුවෙන් වෙන් කරගන්න. හොඳට නා ගන්න. හොඳට කොණ්ඩය පීර ගන්න. මොකක් හරි එයා කෑ රූටින් එකක් පටන් ගන්න. තමන්ට කැමති ලස්සන ඇඳුම් අඳින්න. ටිකක් ඇවිදින්න යන්න. හොඳට කෑම කන්න. යාළුවොත් එක්ක එළියට යන්න. පුළුවන් තරම් හොඳට පැය 8ක්වත් නිදා ගන්න බලන්න. තමන් කැමති විනෝදාංශයක් හොයාගන්න, පොතක් කියවන්න, පත්තරයක් කියවන්න, ලියන්න, මියුසික් වලට ඇහුම්කන් දෙන්න, අවශ්‍ය නම් උදව් ඉල්ලන්න. මේ දේවල් සුළු දේවල් වගේ පෙනුනට දිගටම කරාම තමන්ගේ ජීවිතේ ගොඩක් වෙනස්කම් ඇති වෙනවා. අවසානයේ මං කියන්න කැමති එක දෙයක් තියෙනවා. කාන්තාවක් බිරිඳක් වෙන්න පුළුවන්, ඇය අම්මා කෙනෙක් වෙන්නත් පුළුවන්, ඇය දුවක්, සහෝදරියක්, සේවිකාවක්, ව්‍යාපාරික කාන්තාවක් වෙන්න පුළුවන්. ඒ හැම භූමිකාවක්ම ඇයට වැදගත්. නමුත් ඒ හැම භූමිකාවකටම යටින් ඇය කියලා කෙනෙකුත් ඉන්නවා. තමන් කියලා කෙනෙක් ඉන්නවා. ඇයට සතුට අවශ්‍යයි, ඇයට විවේකය අවශ්‍යයි, ඇයට ආදරය අවශ්‍යයි, ඇයටත් තමන් ගැන හොඳ හැඟීමක් තිබීම අත්‍යවශ්‍යයි. ඒ නිසා විවාහයෙන් පස්සේ, දරුවන් ලැබුණට පස්සේ, ජීවිතේ වෙනස් වුණාට පස්සේ තමන්ව අමතක කරන්න එපා. අනිත් අය බලා ගන්න, පවුලට ආදරය කරන්න, දරුවන් වෙනුවෙන් කැප වෙන්න. ඒත් ඒ හැම දෙයක් අතරේම ඔබටත් ඔබ වෙනුවෙන් පොඩි ඉඩක් තියාගන්න. මතක තියාගන්න, තමන් සතුටින් නම් විතරයි අපිට අපේ පවුල සතුටු කරන්න පුළුවන්. අපි සතුටින් පිරීලා හිටියොත් අපිට සතුට බෙදන්න පුළුවන්. අපි හිස් නම් අපිට පවුලට, ලෝකයට දෙන්න දෙයක් නැහැ. ඉතින් අදත් වෙනද වගේම මම ඔයාලට හිතන්නට යමක් එකතු කරා කියලා හිතනවා.
ஆய தவசக்கு லசன ஹவசக்கு மெல்பர்ன் விளைந்தான் அமுயின் பலாபுரத்துவின் அதிட சமுகாண்ணவா கிஹினின் நம்

0: වෙලාව රැ 8යි විනාඩි 27යි ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ වෙලාව. ලංකාවේ තොරතුරු කතා කරන්නයි මේ සූදානම් වෙන්නේ. කණි අයිබෝවන්.
1: අයිබෝවන් සුබ සඳක් වේවා.
0: මේ බොහෝ තොරතුරු නම් කතා කරන්න තියෙනවා. මොකද මේ දවස්වල බොහෝ බොහෝ දේවල් සිද්ධ වෙනවා. ලංකාවේ සිද්ධ වෙනවා, මේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ සිද්ධ වෙනවා, අනිකුත් නගරවල සිද්ධ වෙනවා. බන්දු සමරසිංහගේ ප්‍රසංගයක් ඉල ඇදෙන විකට ජවනිකා තිබෙන සහ හිනාවෙන්න පුළුවන් ප්‍රසංගයක් ලබන සතියේ 22 වෙනිදා මෙල්බන් නුවර තියෙනවා, කීස්පරෝ වල බැංක්ෂියා තියට එකේ. ඒ වගේම ගරු කතානායකතුමනි, ඒ වගේම ඉල ඇදෙන හිනාවෙන්න පුළුවන් තවත් වේදිකා නාට්‍යයක්. ඒ වේදිකා නාට්‍ය ඔස්ට්‍රේලියාවේ මෙතෙක් පැවති වේදිකා නාට්‍යවල වාර්තාපිට වාර්තා තිබිච්ච නාට්‍යයක්. ඒ කියන්නේ කරන කරන හැම ෂෝ එකම ෆුල් හවුස්. මෙල්බර්න් වලට තිබෙන අවසාන අවස්ථාව හිනාවෙන්න පුළුවන්, ඒකත් තිබෙන්නේ ලබන සෙනසුරාදා 22 වෙනිදා. අපි ආරාධනා කරනවා එන්න කියලා.
1: ඒ කියන්නේ දෙකම එක දවසේ
0: තිබෙන්නේ. ඒ කියන්නේ දකුණු පැත්තේ ඉන්න අයට පුළුවන් බන්දුගේ එකට යන්න, වම් පැත්තේ එහෙම නැත්නම් උතුරු පැත්තේ ඉන්න අයට පුළුවන් ගරු කතානායකතුමනි බලන්න. ලංකාවේ ඉඳලා අතිශය දක්ෂ ජනප්‍රිය නළු නිලි කිපිරිසක් ඇවිල්ලා ඉන්නවා. සුනිල් හඳුන් නැති.
1: ඒ කියන්නේ මේ නෑ මම කියන්නේ ඊට අමතරව තවත් නාට්‍යයක් ගැනත් අපි කතා කරනවා. කියන්නේ මේකත් වේදිකා නාට්‍යයක්.
0: ඒකත් වේදිකා නාට්‍යයක්.
1: අපි නාලිකාවෙන් අද කතා කරනවා. මම හිතන්නේ මේ වේදිකා නාට්‍ය චිත්‍රපටි ඔස්ට්‍රේලියාව හිට් කරගෙන ඉවරයි. වේදිකා නාට්‍යයත් එහෙම එන එක ඉතා හොඳ ප්‍රවණතාවයක්.
0: සුනිල් හඳුන් නැතිකෙත් ප්‍රසංගයක් තිබුණා, එහෙම නැත්නම් වැඩසටහනක් තිබුණා, මේ සහ දේශන කීපයක් තිබුණා. ඒකත් පහුගිය සතියේ වර්ණවත් වෙච්ච සාකච්ඡාවක් බවට පත් වෙලා තිබුණා. බොහෝ වෙලාවට ඒ පිළිබඳව තමයි දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන බොහෝ පිරිසක් පහුගිය දවස් දෙක තුනේම කතාබහට ලක් කරලා තිබුණේ. කණි, ඒකට මේ හේතු කිහිපයක් තියෙනවා. ඒ තමයි මේ සුනිල් හඳුන් නැති මහත්මයා ආවේ අතිශය පෞද්ගලික වැඩසටහනක් වෙනුවෙන්. මාලිමාව සම්බන්ධයෙන් මාලිමාවේ තියෙනවා ඔස්ට්‍රේලියන් ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා බිස්නස් ෆෝරම් කියලා එකක්, ASLBF. මේ බිස්නස් ෆෝරම් එකේ තිබුණා ඩිනර් නයිට් එකක්. ඒ ඩිනර් නයිට් එක වෙනුවෙන් තමයි සුනිල් හඳුන් නැති සහෝදරයා ප්‍රධාන ආරාය තමුත්තා විදිහට ලංකාවේ ඉඳලා ඇවිල්ලා තිබුණේ. ඒ විතරක් නොවෙයි, ඔහු සමග තවත් මේ ආයෝජන ශේෂ්ත්‍රයේ දැවැන්තෙන් දෙදෙනෙකු, ඒ කියන්නේ රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක් ඇවිල්ලා හිටියා. ඔවුන් සහභාගී වෙච්ච ඉවෙන්ට්ස් කිහිපයක් පහුගිය සතියේ පුරාවටම තිබුණා. සිකුරාදා උදෑසන අපිට මතකයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් කීප දෙනෙක් එකතු වෙලා එතුමා එක සුහද පිළිසඳරකේ දිලා තිබුණා. ඊට පස්සේ අපි දැක්කා ව්‍යවසායකින් කීප දෙනෙක් සමග කතා බහ කරනවා කියලා ලංකාවෙන් තොරතුරු වාර්තා වෙලා තිබුණා. හවස තිබුණා තවත් සම්මන්ත්‍රණයක්, කොන්ෆරන්ස් එකක් ඒ සිකුරාදා දවසේදී. සෙනසුරාදා දවසේ තමයි මේ ප්‍රධානතම ඉවෙන්ට් එක තිබුණේ. ඒකට නම් විශාල පිරිසක් ඇවිල්ලා තිබුණා. 350කට අධික පිරිසක් ආවා කියලා තමයි ආරංචි වෙන්නේ. ASLBF එහෙම නැත්නම් ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා බිස්නස් ෆෝරම් කියන ආයතනය මගින් තමයි මේක සංවිධානය කරලා තිබුණේ. මෙහිදී සුනිල් හඳුන් නැති මහත්මයා කරපු ප්‍රකාශයක් පිළිබඳව බොහෝ අවධානය බොහෝ දෙනාගේ යොමු වෙලා තිබුණා. ඒ ප්‍රකාශය තමයි ලංකාව ඔස්ට්‍රේලියාවක් බවට පත් කරනවා කියන එක. මිලියන 18ක ශ්‍රී ලාංකිකෙන් පිරිසක් මාලිමා වෙනුවෙන් ඡන්දය භාවිතා කළා. ඒ භාවිතා කරපු ඡන්දදායකයන්ගේ අභිප්‍රහයන් ඉෂ්ට කරන්නට ලංකාවත් ඔස්ට්‍රේලියාව බවට පත් කරනවා කියලා තමයි එතුමා කිව්වේ. ගාණි පොඩි වැරද්දක් එතුමාගේ අතින් කියවුණා. මිලියන 18ක් නොවෙයි, මං හිතන්නේ ඊට වඩා බොහෝ අඩු ප්‍රමාණයක් තමයි ඡන්දය ලබා දුන්නේ. නමුත් ඒ එතුමාගේ කියපු ප්‍රකාශය ඒ විදිහටම කියනවා නම් මිලියන 18ක් පමණ ඔවුන්ට ඡන්දය ලබා දීලා තිබෙනවා. එතකොට ඒ ඡන්දය ලබා දුන්න පිරිස බලාපොරොත්තු වෙච්ච විදිහටම ඔස්ට්‍රේලියාව කරන්නට, ඒ කියන්නේ ඔස්ට්‍රේලියාව වගේ ළමයින්ට නිදහසේ අධ්‍යාපනය ලබන්න පුළුවන්, අපිට නිදහසේ එහෙම යන්න පුළුවන්, රටක් බවට පත් කරනවා කියලා තමයි එතුමා කිව්වේ. මේ ප්‍රකාශයට ඊයේ තදත් ලංකා පුරාම දැවැන්ත ප්‍රචාරයක් ලබා දීලා තිබුණා. අපිට මතකයි මීට කලිනුත් ලංකාව මැලේසියාවක් කරන්න ගියා, ලංකාව සිංගප්පූරුවක් කරන්න ගියා. ලංකාව ලංකාවක් කරපු නැති එක විතරයි අපේ දේශපාලනඥයෝ නොකලේ. කොහොමද මේක ඔබ කියවා ගන්නෙ?
1: ඔව්, මම මේ කතාව ඇහුවා මේ සුනිල් හඳුනිත්ටි ඇමතිවරයාගේ කතාව මේ ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව යා කළා අපි මාතෘභූමි ඔස්ට්‍රේලියාව බවට පත් කරනවා කියලා. ඉතින් මට එක අහද්දි මතක් වුණේ අපිට ඉස්සර හිටියා නායකයෙක් ජේ.ආර්. ජයවර්ධන කියලා 1977 දී ජේ.ආර්. ජයවර්ධන ප්‍රකාශ කරා ඔහු බලයට ආවේ මේ ධර්මිෂ්ඨ පාලනයක් ඒ වගේම ලංකාව සිංගප්පූරුවක් කරනවා කියලා. ඊට පස්සේ ওই මහතිර් මොහමඩ් සහ ලීකන් කුන් දෙන්නම එකතු කරලා විමල් ඉරුවන්සගේ ප්‍රකාශයක් තිබුණා ගෝඨාභය රාජපක්ෂ ආපු කාලේ. දැන් අර මම අර මුල ප්‍රකාශයට ගියොත් ඔය ඒ කියන්නේ මැතිවරණ පොරොන්දුවල කිව්වනේ හඳින් හාල් ගෙනත් දෙනවා කියලා ශ්‍රීමා මැතිණිය කිව්වා. ජී.ආර්. ඔයක මේ සිංගප්පූරුවක් කරනවා කිව්වා වගේම කිව්වා. දැන් මේ ධනවාදයේ ඇතුලේ ඔස්ට්‍රේලියාවක් කරනවා කියලා මේ හඳුන්හෙත්ති කියනකොට ඇත්තටම මට ඔහුගේ අර සමාජවාදී මූලධර්ම ටික කොහෙද තියෙන්නේ කියන එක ගැන තමයි ඔහුගෙන් ප්‍රශ්න කරන්න වෙන්නේ. මොකද ජේ.ආර්. ජයවර්ධන පාලනේ බාරලා ගන්නකොට ලෝකයේ කඳුරු ඒ කියන්නේ සෝවියට් දේශය සහ ඇමරිකාව අතර බල කඳුරු වල මේ නව ලිබරල් ධනවාදයේ යම් කිසි දෙකින්ගේ සීතල යුද්ධයත් එක්ක ඒක නව ප්‍රවේශයක් තිබුණා. ඒකත් එක්ක තමයි ජේ.ආර්. ඔය අර අපේ තිබ සංවෘත ආර්ථිකය විවෘත ආර්ථිකයක් බටපත් කළේ කියලා ප්‍රාග්ධන ගිරුම විවෘත කළා. මේ සිංගප්පු කතාව කිව්වේ. නමුත් අවසානයේ මොකක් දුන්නේ අපි 1977 ඉඳලා ගියාට පස්සේ 2022 වෙනකොට විවෘත ආර්ථික විෂයෙන් අපේ රට බංකොලොත් භාවයට පත් කරලා අන්තිමට ඉන්දියාවේ ඉන්න යාචකයෙක් අපේ රටේ ජනතාවට කන්න සල්ලි එකතු කරලා දෙන ගානට අපේ රට පත් කරා. ඉතින් ඒක තමයි මේ ධනේශ්වර ක්‍රමය ඇතුලේ ධනේශ්වර රටවල් වල සිහින ශ්‍රී ලංකිකයට පෙන්නල ඉවරලා ඒ ශ්‍රී ලංකාවේ ජනතාව රවට්ටන එක මම මගේ වචන වලින් කියනවනේ හෙනගහන අපරාධයක්. මොකද මේ මිනිස්සු ඇත්තටම අහිංසකයි සන්තෝෂයක් නොලබා මං කියන්නේ මේ අනුකුමාර දිසානායක ජනාධිපති සහෝදරයාගේ වචන. අපේ රටේ ඉන්නවා අතිශය විශාල ප්‍රමාණයක් සතුට කියන එක මොකද්ද කියලා ඇහැටවත් දැකලා නැතුව ජීවත් වෙලා මිය යන එක දුකේම ඉන්න පීඩිත ජනතාවක් ඉන්නවා. ඉතින් ඒ ජනතාව සඳහා Tamanට කළ නොහැකි දේවල් ප්‍රකාශ කිරීම. දැන් යර්ජාවද්දන වගේ මිනිස්සෙක් ලංකාව සිංගප්පූරුවක් කරනවා කියලා කිව්වේ ඒ තමන්ට ළඟා විය නොහැකි ඉලක්කය වගේ එකම තමයි මේ සුනිල් හඳුන හෙට්ටි මෙතනට ඇහිලා කියන්නේ. ඇත්තටම අපි ඔස්ට්‍රේලියාවේ දැන් කාලයක් සිස්සේ ජීවත් වෙන නිසා අපි දන්නවා සමහරවිට මේ හඳුන හෙට්ටිටත් මම තාම ඉන්නවත් දන්නේ නැහැ ඉන්නවනම් ඔස්ට්‍රේලියාවේ ඔය රැයට ගබම්බේ මං යනකොට පොඩ වටපිට බලන්න සමහර විටට ඔබට පෙනේ අඳුරු වීදි එහෙම නැත්නම් නිවාසවල එක පහනක් පමණක් දැල්වෙන නිවාස ඕනතරම් ඔබට පෙනේවි ඔබ ගමන් බිමන් යනකොට. මොකද ඒකට හේතුව තමයි මේ වෙලාවේ අපි හැමෝම දන්න දෙයක් තමයි ඔස්ට්‍රේලියාව දෙවන ආර්ථික අර්බුදයකට ජනතාව ආර්ථික පීඩනයකට මුහුණ දෙමින් ඉන්නවා. ඒ කියන්නේ සමහර වෙලාවට මේ සමීක්ෂණ වලින් කියලා තිබ්බා සමහර අම්මලා තමන්ගේ වේලක් කැප කරන දරුවන්ට කෑම දෙන්න කියලා. ඉතින් ඒ වගේම තමයි ඔය විදුලි බිල පිළිබඳ බලශක්තිය පිළිබඳ අර්බුදයේ ඒ වියදම් වැඩිවීම සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතුළේ මම ඒක කිව්වේ මේ රැයට ලයිට් දාලා තියෙනවා කියලා බලන්න කියලා.
0: ඒ වගේම කණි මේ සමාවෙන්නුනේ කරද මේ බාධා කරනවට පහුගිය මාසයේ විශේෂ වාර්තාවක් ඔස්ට්‍රේලියානු රජයේ මගින් එළි දක්වලා තිබුණා. ඒ වාර්තාවේ කියවෙන්නේ මේ වින්ටර් සීසන් එකේදී බොහෝ පිරිසක් හීටරයක්වත් දාන්න නැතුව ගුලි වෙලා ලෙඩ වෙනවා කියලා. ඒකට හේතුව තමයි හීටර්ස් වගේ දැම්මොත් අධික විදුලි බිලක් යනවා, එහෙම නැත්නම් ගෑස් බිලක් යනවා. ඒ නිසා ඒකෙන් බේරෙන්න ඕනෑමට ඒ ගෙවා ගන්න සල්ලි නැති නිසා බොහෝ අය සීතලේ ගැහිමින් ජීවත් වෙනවා කියලා.
1: ඔය වගේ තමයි නාන එක පවටු කරලා තියෙනවා කියලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ සහ දැන් අපි ඔය ශ්‍රී ලාංකිකයන්ගේ තියෙන පොඩි මේ සංක්‍රමණය ලයින මේ ආර්ථික සරණාගතිය කියලා මම කියන පිරිස විශේෂ මධ්‍යම පාන්තිකෝ ඒගොල්ලන්ගේ තියෙන කතන්දරයක් තමයි තමන්ගේ Facebook ගිනුම් වල හෝ එහෙම නැත්නම් ඔය මොන හරි සමාජ මාධ්‍ය වල හෝ මේක එක සංචාරය යන ගමන් අරහින් කෑව මෙහින් කෑව අර්ක කරාමික කරා කියලා මෙහෙම සුන්දර ලෝකයක් මාවල පෙන්වනවා. නමුත් ඔය යන එන බොහෝ දිනෙකින් 75% 80% කර කියලා මට කියන්න පුළුවන් හැම කෙනෙක්ගේම වාහනේ බූට් එක ඇරලා බැලුවොත් වැකුම් ක්ලීනර් එකක් තියෙන. ඇහුවොත් නම් සමහරට හඳුන්නේ ටික අපි මේ හුලං ගහන්න තියෙන්නේ කියලා නෑ. හැත්තෙම හැමෝම හැන්දවට මොන හරි අතිරේක ජොබ් එකක් කරනවා, එක්කෝ ඌබ දුවනවා, එහෙම නැත්නම් මොන හරි පිරිසිදු කිරීමේ වැඩක් කරනවා, එහෙම නැත්නම් කෑම හදලා විකුණනවා, ගරජ් එකේ තියාගෙන අරලු බුළු නිල්ලිත් විකුණන තැනට පත් වෙලා තියෙනවා. ඒ මොනවත්ම නැති අය එක්කෝ පන්සලක් පල්ලියක් කරලා අරලාගෙන ඒක හරහාම මොකක් හරි ව්‍යාපාරයක් කරගෙන යනවා. ඉතින් ඕක තමයි කතන්දරේ මේ ආර්ථික தত্ত্বය. ඒ කියන්නේ ධනවාදය කියන දේ ඇතුලේ මිනිසුන්ගේ සන්තෝෂය කියන එක අපේ අතින් ගිලිහිලා යනවා. ඒකට හේතුව තමයි අපි දන්න ඕස්ට්‍රේලියාවෙත් මේ තියෙන ප්‍රශ්නයක් තමයි ධනේශ්වර පන්තියට බදු සහන දෙන ගම පීඩිතයන්ගෙන් බදු අය කර ගැනීම කියන එක ලංකාවේ කරන විදිහටම තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ශ්‍රී ලංකික ජනතාවට මං හිතන්නේ මේ මේ ඕස්ට්‍රේලියාවට ඇහිලා ලංකාව ඔබේ මාතෘභූමිය ඕස්ට්‍රේලියාව බවට පත් කරනවා කියන එක අතර පොඩි චූන් එකක්. එහෙම නැත්නම් ගැරළු චූන් එකක් තියෙනවා. ඒක ඒක මේ උත්තරේ නෙමෙයි කියලා. කියන්නේ ධනවාදී හරහා කරන සංවර්ධනයේ උත්තරේ නෙමෙයි කියලා තමයි ජනතා විමුක්ති පෙරමුණේ අපිට උගන්වලා තියෙන පාඩම. අපි ජනතා විමුක්ති පෙරමුණ කාලේ අපි ඉගෙනගත්තේ ධනවාදී ඇතුලේ මේ කුණු අපිට කියලා දුන්නේ කුණු ගණ ගන්න ධනවාදී ඇතුලේ පීඩිත පන්තියේ ජනතාවට උත්තරයක් නැහැ කියලා. ඉතින් එතකොට සමාජවාදය ගැන පුරසාරම් දෙරිපු සමාජවාදය සඳහා ඉලක්ක කරගත දේශපාලනයක් යෙදුණු සුනිල් හඳුනුහෙත්ති වගේ පුද්ගලයෙක් හදිස්සියම දැන් ඉස්සෙල්ලා ඔහු කිව්වා මේ සහෝදරුනි කේරළේ දිහා බලන්න කියලා. ඔබට මතක ඇති. ඔහු තමයි ප්‍රකාශ කරේ. එතකොට කේරළේ දිහා බලනවා වෙනුවට දැන් ඕස්ට්‍රේලියාවක් වට ලංකාවපත් කරනවා කියලා කියන කතාවක් තියෙනවා. ඒතකොට අර කියන්නේ මධ්‍යම පාන්තිකයන්ගේ හීන සඳහා තමයි මේගොල්ලෝ කතා කරන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දීවරයගේ, ගොවියගේ, කම්කරුවගේ, පීඩිතයගේ ප්‍රශ්නය නෙමෙයි මේ ආමන්ත්‍රණය කරන්නේ. මධ්‍යම පාන්තික තමන්ට ඡන්දි දෙයි කියලා හිතන එන්නේ බලවේගය තමයි මේ ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් ඒ බලවේගය මෙහි ඉන්න අයට සමහරවිට ඒක ඉතින් එහෙම එකක් කියලා හිතන විදිහට වැඩ කරනවා ඇති. නමුත් ඇත්ත කතන්දරේ බැලුවොත් එහෙම මේ ධනේශ්වර ක්‍රමය ඇතුලේ මේක ගොඩ දාන්න බෑ කියන එක නිශ්චිතයි. අඩුම ගානේ ලංකාවේ ආර්ථිකය එහෙම නැත්නම් මේ සමාජ සංස්කෘතික මේ දියුණුවක් සඳහා වූ වෙනස් වූ ආර්ථික ක්‍රියාමාර්ග වලට යන්න සිද්ධ වෙනවා. රනිල් වික්‍රමසිංහ ගිය පාරෙම මේ විදිහටම ගිහිල්ලා ණයගුල්ල රට පත් කරමින් මෙහෙම ගිහිල් වෙලා රටක් දියුණු කරගන්න පුළුවන්ද බැයිද කියන එක අපිට තව බොහොම කෙටි කාලයක් තුළ මේ පාර හරිද කියන එක දැනගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ මං හිතන්නේ හඳුන්හෙත්ටි එක නිකන් මට හිතන විදිහට ඔහු අර ගැලරි චූන් එකට අරෝගේ තියෙන සමහර කතන්දර උතුරු නැගෙනහිර තියෙන මේ කණිජ සම්පත් වලින් මුල් ලංකාව දියුණු කරන්න පුළුවන් කියලා ඊට පස්සේ වරක ජෑම් හදලා විකුණනවා කියලා කිව්වා. ඒ වගේ අර ඔ සාමාන්‍යයෙන් එහෙම මේ ජනප්‍රියවාදී කළ නොහැකි දේවල් කියන පුද්ගලෙක් හැටියට තමයි මේ අපි දන්න කාලින් දම්ම දන්නේ. ඉතින් ඒ නිසා ඒවා ගැන එච්චර මේ තැකීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ යෝජනාව තියෙන්නේ ලංකාව ලංකාව කරන්න කියන. ලංකාව කිව්වක් කරන්න අවශ්‍යත් නැහැ. ලංකාව සිංගප්පූරක් කරන්න ඕනෙත් නැහැ. ලංකාව ඕස්ට්‍රේලියාවක් කරන්න අවශ්‍යත් නැහැ. ලංකාව කියන්නේ සුවිශේෂ රටක්. ලෝකෙ තියෙන සුවිශේෂ රටක්. මං කියන්නේ ඔක අර හඳුන්හෙත්තිම කිව්වනේ මේ හිතීමේ උඩයට මාරු කරාට පස්සේ මේ ලංකාව උඩින් තියෙන්නේ කියලා මං හිතන්නේ ඒකත් තමෝඩ ප්‍රකාශය. ලංකාව කියන අයිසොලේටඩ් එකෙන් තනි වෙච්ච හුදකලා දූපතක්. ඒක ලෝකෙන් මුහුදින් වට වෙලා තියෙන දූපතක්. ලෝකෙ සමහර මේ රට ගැන දන්නේත් නැහැ. ඉතින් ඒක නිසා අපිට මේ අපිට කියාගන්න පුළුවන් මේක ලෝකෙන් උතුම් රට ලංකාවයි කියලා. එහෙම අපි සින්දු හදාගෙන කියාගන්න පුළුවන්. නමුත් ඇත්ත කතන්දරය කියලා බැලුවට පස්සේ බොහොම දුප්පත්, බොහොම පීඩිත ජනතාවක් ඉන්න ඉතම සුන්දර දූපතයි. ඉතින් ඒකට ආවෙනිකූ සංස්කෘතියෙන්, ඒකට ආවෙනිකූ ජනජීවිතයන්, ඒකට ආවෙනිකූ හුරුපුරුදුකම්, ඒකට ආවෙනිකූ එකට අවශ්‍ය කරන ආර්ථික පෝෂණයන් හරහා තමයි රට දියුණු කරන්න ඕනේ. ලෝකයේත් එක්ක ගැට ගැහිලා තමන්ට අවශ්‍ය දේවල් අරගෙන අනවශ්‍ය දේවල් බැහැර කරලා තමන්ගේ රට ඇතුලේ ආර්ථිකයක් ගොඩ තඟ ගන්න එක විශේෂයෙන්ම 30 40ක් ඇතුලේ කෘෂි ආර්ථිකයක ජීවත් වෙන රටක අපි ඒක ඕස්ට්‍රේලියාවක් කරන්න කියනකොට අපිට පොඩ්ඩක් ඉතින් ඒක හඳුනිත් ලඟින් දැන් මේ වගේ නාලිකාවට එන්න තරම් ඒගොල්ලන්ට මේ සුජු බවක් නැහැ. ආවනම් අපිට මේ ප්‍රශ්නය අහලා පුළුවන් උගල කොහොමද මේක කරන්නේ. කෘෂිකාර්මික රටක් වෙච්ච බහුතර ජනතාව කෘෂිකාර්මී ජීවත් වෙන රටක ලෝකයට ආහාර ටිකක් නිෂ්පාදනය කරලා මොන හරි දෙයක් අපි හම්බ කරගන්නවද, අපේ රට සම්පෝෂණය කරන අපේ රටේ නිෂ්පාදනය කළ හැකි දේවල් අපි නිෂ්පාදනය කරගන්නවද? දැන් ඕස්ට්‍රේලියාවේ සමහර වෙලාවට අපි දන්නවනේ ඕස්ට්‍රේලියාවේ භූමියේ ජල ප්‍රමාණය කොච්චර අඩුද කියලා. ලංකාවේ සාමාන්‍යයෙන් භාවිත කළ හැකි ජල ප්‍රතිශතය 4.4ක්. ඕස්ට්‍රේලියාවේ ඇත්තට ජල ප්‍රමාණයකුත් නැහැ. ඒක නිසා තමයි අපි ජලයට වැඩි මුදලක් ගෙවන්න වෙලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ එක එක රටවල් වලට ගිහිල්ලා ඒ රටවල් වල ඒගොල්ලන්ට දෙන ලනු කාලා, ඒගොල්ලන්ට සමහරලාට පෙන්වන සමහර මේ දේවල් පෙන්වලි ඉවරලා ඒගොල්ලන්ව නොමගයවලා ඊට පස්සේ යම්කිසි ප්‍රකාශයක් කරනවා. නමුත් යථාර්ථය කියන්නේ ඒක නෙමෙයි. යථාර්ථය කියන්නේ ඇත්ත කතන්දරය කියන්නේ අපි අපේ රට හදාගන්න ඕනේ අපේ රට විදියට. ඒක ශ්‍රී ලංකික අනන්‍යතාවයක්, ශ්‍රී ලංකික සංස්කෘතියක්, ශ්‍රී ලංකික ආර්ථික ක්‍රමයක්. ඉතින් අපි අඩුම ගාන කියන්නේ සමාජවාදී කියන ඔගලන්ට අක්කපන්නම් ඔගලන්ට දුරනම් අඩුම ගාන සම්පකාර ආර්ථිකයකටවත් කෝපරේට් ඉකොනොමිකටවත් මේ රට පරිවර්තනය කරගන්න ශ්‍රම බලකාය කියන එක නිෂ්පාදනයට දායක කරගන්න කියලා. මං අර ජයාර්ගේ තැනට ආවොත් එම සිංගප්පූරුවක් කියලා හදපු ඒ කතන්දරේ ජයාර් ජයවර්ධන අන්තිමට අපේ මොනවද කරේ, අපේ සියලුම දුවදරුවන් කාන්තාවන් අරාබියේ වහල් සේවයට ඇරියා. ඉතුරු වෙන කෙල්ලො ටික ඒ සහෝදර සහෝදරියන් ගාමන්ට් වලට ගාල් කරා. සහෝදරයෝ ටික පිරිමි ටික එක්ක හමුදාවට බදල ජීවිතස්ය ඒගොල්ලන්ගේ ජීවිත නැතුණා. එහෙම නැත්නම් දැන් අද බැලුවොත් ආරුණ්‍ය ත්‍රිවිලෙලුණා. ඉතින් අන්න එහෙම තත්ත්වයකට පත් කළා තියෙන අය සිංගප්පූරක් කරන්න හදපු මිනිස්සයා. ඒ නිසා මේවා ඕස්ට්‍රේලියාවෙන් කරන්න යන්න අවශ්‍ය නැහැ. ඕස්ට්‍රේලියාව මේ කියන්නේ ග්ලෝබල් ආර්ථිකය මොන හරි මේ ලෝකයේ ආර්ථිකය හැසිරෙන විදිහම දැක්කට පස්සේ ඒව ගැන කියෝලා හඳුන් නැතිලා දැනුමක් කරගෙන යනවා නම් පුළුවන් තරම් try කරනවා මේ වගේ රටවල් වල තියෙන මේ තත්ත්වයන්ට මේ ලංකා ජනතාව පත්න කරන්න කියලා මොකද මෙහි ඉන්න කියලා මම මුලින් කිව්වාගේ මේගොල්ලෝ මේ ගොඩක් බොරු තමයි රටට කියන්නේ මේ මහා සුන්දර ජීවිතයක් ගත කරනවා මේක මාරයි කියලා කිව්වට ඇත්තටම මේකේ පීඩිතය කියන මිනිස්සු එහෙම නැත්නම් වැඩ කරන පන්තිය දැවන්ත කැපවීමක් කරලා දැවන්ත දුෂ්කරතාවයක තමයි ඉන්නේ එකම දේ තියෙන්නේ අර ඔය පීඩිතයට තියෙන පහසුකම් ටිකක් හදලා ඒක ධනවේශරේ හදලා තියෙනවා පේස්ට්‍රිප් එකක් අරන් ගිහලා BMW එකක් ගන්න පුළුවන් නේද බෙන්ස් එකක් ගන්න පුළුවන් ගෙවල් දෙකක් ගන්න පුළුවන් හැබැයි මේ හැම එකම ණය අපි ණය උගුල්වල තමයි මේ මේ අපි හිර වෙන්නේ ඊට පස්සේ අධිපාරිභෝජන බාධිත ලක් කරලා අපිට ඕනෑම දේම මිලදී කරගෙන අපි ණයගුල්වල හිට මේ අතලා ඉතින් ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කියන උසස් කම් කරුවෙක් නිෂ්පාද වෙලා තියෙනවා නමුත් ඔහුගේ පීඩණය තමයි අර ඔබ කිව්වේ රැට හීතලේ බුදිය ගන්නවා කියන එක විදුලි පහන් දල්ලන්නේ නැහැ කියන එක වතුර අරබිරිවස්වෙන් පාවිච්චි කරනවා කියන එක කෑම වේලක් ස්කිප් කරනවා කියන එක ඒක තමයි ධනමේ ධනවාදී අතුරු ප්‍රතිඵලය වෙලා තියෙන්නේ ඉතින් ඒකට හේතු වෙලා තියෙන්නේ මේ ඕස්ට්‍රේලියාවේ ධනය බෙදීමේදී තියෙන විෂමතාවය ඊටාත්ම විශාල ධන කුවේරයන් ඔවුන් මේකේ වැඩිම පංගුව බෙදා ගන්නවා ඉතුරුන් ටික තමයි සාමාන්‍ය වැඩ කරන ජනතර හම්බෙන්නේ ඉතින් ඒකට උත්තරයක් හැටියට ඕස්ට්‍රේලියාවේ දවස්වල ජාතිවාදය පතුරවමින් ඔය පොලින් හෙන්සන්ලා වගේ චරිත ඉස්සරහට අරගෙන ජාතිවාදය හරහා මේක තවත් අර්බුදයකට දාන්න උත්සාහ කරන්න උත්සාහ කරමින් ඉන්නවා ඒ උසයන් පරාජය වෙලා තියෙනවා අපි දන්නවා ඒවා හැම වෙලෙම ලෝකයේ ආර්ථික අර්බුදයක් මතුවෙන වෙලාවක තවත් උත්තරයක් ජාතිවාදය වගේ උත්තරයක් හොයාගෙන ට්‍රම්ප්ලගේ ලයින් එක ඒ ලයින් එක වැඩ කටයුතු කරගෙන යනවා ඉතින් ඒ නිසා මේ මං හිතන්නේ ගත්ත උදාහරණ ඕස්ට්‍රේලියාව කරන එක ගැන ඉතින් අපිට තියෙන්නේ අපිට තියෙන ඉල්ලීමක් කරන්න හඳුන් නැති මහත්වයේ කරුණා කළ ලංකාව ලංකාව වටපත් කරන්න ලංකා ජනතාව ලංකා විදිහට ජීවත් වෙන්න ඉඩ දෙන්න මේ ධනේශ්වරය ඇතුලේ සිංගප්පූරුවර කරන්න ගිහිල්ලවත් මැලේසියාව කරන්න ගිහිල්ලවත් ඕස්ට්‍රේලියාව කරන්න ගිහිල්ලවත් වැඩක් නැහැ මේ රටේ ජනතාවට අවශ්‍ය කරන පහසුව ජීවත් වීමේ පහසුව සැබෑ නිදහස මානව හිමිකම් කතා කිරීමේ නිදහස විශේෂම ව්‍යවස්ථාවට ජීවත් වීමේ නිදහස මිනිස් වර්ගයේ ජීවත් වීමේ අයිතිය කියන එක ලබලා දෙන්න ඕන. ඉතින් ඒ දේවල් ටික කරලා දුන්නොත් මං හිතන්නේ මේ අපි දකින ඕස්ට්‍රේලියාවට වැඩි හොඳ රටක් ලංකාවේ හදාගන්න පුළුවන්. ඒ නිසා උන්ට අවශ්‍ය කරන දැක්මක් තියෙන්න ඕනි, ධෛර්යයක් තියෙන්න ඕනි, ඉලක්කයක් තියෙන්න ඕනේ. එහෙම නැතුව තැන් තැන් වල ගිහිල්ලා යන යන රටට ගිහිල්ලා අපි මේ රට වගේ කරනවා, අර රට වගේ කරනවා, මේ රට වගේ කරනවා කියන එකට එහා පැත්තේ ගිය මොකක් හරි ප්‍රායෝගික වැඩපිළිවෙලක් සමාජය ඇතුළට ගිහිල්ලා මුදාහැරියානම් මං හිතන ඒකේ මොකක් හරි මිට වඩා යහපතක් කරගන්න පුළුවන් වෙයි කියලා.
0: කණි මෙහෙමයි දැන් සුනිල් හඳුනෙත්ති මහත්මයා කරපු ප්‍රකාශය දැන් අපි මාධ්‍ය ඔස්සේ දකින්නේ. මොකද මමත් ඔබවත් එතන ඒ ඉවෙන්ට් එකේ හිටියේ නැන එක මං කිව්වේ එක පුද්ගලික ඉවෙන්ට් එකක්. එතකොට ඒකට ප්‍රවේශ පත්‍රයක් අරගෙන තමයි යන්න තිබුණේ. සහ ඕස්ට්‍රේලියා බිස්නස් ශ්‍රී ලංකා ෆෝරම් කියන ඒ ඒකේ සමාජිකයන්ට සහ සමහට ආරාධිතය හෝ ඒ කණ්ඩායමකට පමණයි යන්න තිබුණේ. මේක මේ අර ජන හමුවක් නෙවෙයිනේ, එහෙම නැත්නම් සම්මන්ත්‍රණයක් නෙමෙයිනේ, ව්‍යාපාරික ප්‍රජාව හමු වෙච්ච මහා සමුළුවක් නෙමෙයිනේ. ඉතින් එතකොට ඒකේ කතා වෙච්ච දේවල් පිළිබඳව අපිට වැඩිපුර අවබෝධයක් නැහැ. ඒකට හේතුව අපිටත් ලැබෙන්නේ මාධ්‍ය හරහා ලැබිච්ච දේවල්. මම කියන උත්සාහ කරන්නේ සමහර විටකදී සුදුනි හඳුන්නේති මහත්මයා මේ වෙලාවේදී කතා කරන්නට ඇත්තේ හෝ කියන්නට ඇත්තේ ඔබෝය කියන ගැඹුරු අර්ථයෙන් නෙමෙයි වෙන්නට පුළුවන්. සමහරට ඔහු කියන්නේ ඇත්තේ අපි ඕස්ට්‍රේලියාවේ දැන් මතු පිටින් පේන දර්ශන තිබෙනවනේ. දැන් ඔය ඔබ කියන්නේ අභ්‍යන්තරේ. ඇත්තටම ඔබත් මමත් මේ අහගෙන ඕස්ට්‍රේලියාවේ ඉන්න බොහෝ පිරිසකුත් එදා ඒ රැස්වීමට මුදල් ගෙවාගෙන එහෙම නැත්නම් දුරකතර ගෙවාගෙන ගියපු අයත් ඇතුලෙන් අත්විඳින ඒ කටුකත්වය නොදැන. එතකොට මතු පිටින් අපිට පේනවනේ යම් කිසි සුම්මට ගතියක්, මහා හොඳ වාහන තියාගෙන AC එකේ හොඳ රස්සාවල් ගොඩක් අයිතින් කියන්නේ නැහැ නේ ඔබ අර කිව්වා වගේ මොනවාද කරන දෙවෙනි රස්සාව කියලා. ඉතින් මං හිතනවා එතුමා බලාපොරොත්තු වෙන්නේ නැත්තේ අපේ රටේ ජීවන මට්ටමත්, ඒ කියන්නේ අපේ ජන ජීවිතයත් ඒ මට්ටමට ගේනවා කියන එක වෙන්න බැරිද? ඒ කියන්නේ හැමෝටම නිවසක් තියෙන, හැමෝටම හොඳ වාහනයක් තිබෙන, හැමෝටම හොඳ රැකියාවක් තිබෙන ඒ වගේ තැනකට අපේ රට ඔසවා තබන්නට එතුමා ඇතුළු මාලිමා ආණ්ඩුව බහාර දූර කාර්තාවයක් කරමින් පවතිනවා කියන එක නොවේ දෙතුමා කියන උත්සාහ කරේ. එහෙම නැතුව දැන් ඔබ කියනා වගේ සමාජවාදී ධනවාදී මේ වගේ දේවල් මං හිතන්නේ එතන තාපු අයවත් දන්නවා කියලා ඔබ කියන ධනවාදී හෝ සමාජවාදී වෙනස දන්නේ අය ඉන්නවනම් ඉන්නේ නැති බොහොම අතලොස්සයි. ඉතින් අපි මේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන අපිට ඕවා දන්නේ නැහැ. ඔබ දේශපාලනය කරන ඉන්න ඔබ දන්නවනේ. නැත්තම් අපි උදේ වැට්ට ගියා කීයක් හරි හම්බාර ගත්තා ගෙදර ආවා. ඒ ඊට පස්සේ ටීවී එක දිහා බලන් ඉන්නවා. ඊට පස්සේ මාසේ අන්තිමට බිල් ටික ගෙවනවා. අපි ඔහොමනේ ජීවත් වෙන්නේ. සමහර විටදී මේ අර ඒ වගේ මතු පිටින් බලලා වෙන්න නෙමෙයිද කියන්නේ නැත්තේ.
1: ඔව් මම ඒක තමයි අර කිව්වේ අර න්‍යායාත්මක කාරණාවක් පැහැදිලි කරා නෙමෙයි. නමුත් මං කිව්වේ ඒක අර ගැලරියට චූන් එක දෙන්න කතා කරන මධ්‍යම පන්ති කියන කතා කරන.
0: හැබැයි ඒක අපිට ධනාත්මක පැත්තක් ගන්න බැරිද? ඒ කියන්නේ අපේ රටත් ඕස්ට්‍රේලියාවේ ජන ජීවිතය වගේ උඩට ගේනවා වගේ.
1: අපි කියන්නේ කරන්න එපා කියලා. දැන් මේ කට්ට කණ එක මේ අපේ කට්ටිය පෙන්වන්න නැති කැලලනේ ඔය තියෙන්නේ. දැන් මට අපෝය කියන්නේ නැහැ නේ. අපි මේ අපේ ළමයා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ නිකන් මේ මාර ජීවිතයක් ගෙවනවා වගේ කිව්වට ඉතින් අපි ඉන්නේ දන්නේ ජීවිතය ගෙවන විදිය. එතකොට ඒක නිසා ඒ ජීවිතය ලංකාවේ මිනිකට අහිමි කරලා දෙන්න බෑ. මම දැක්කා මේ ගොඩක් අය කියනවා මේ සැපසේ
0: දුක
1: විඳිනවා නම් මෙහෙට එන්න කියලා. දුකසේ සැප විඳින්න අවශ්‍ය නම් මේ රටවල වල කියමනක් තියෙන ප්‍රසිද්ධ කියමනක්. ඉතින් ඇත්තටම අර මේ දුකසේ සැප විඳීම කියන කාරණාව. ඒ කියන්නේ ඒකස්සේ තියෙන මේ දැන් ඇත්තටම මම හරි සන්තෝෂ වෙනවා. දැන් පැතුම් අර ඔයා කිව්වනේ අර ගරු කතානායකතුමනි වගේ නාට්‍යයක් බන්දුගේ ප්‍රෝග්‍රෑම් එකක් සහ නාට්‍ය චිත්‍රපටි හෝල් පිරලා යනවා කියලා. අන්නේ සීමිත ප්‍රමාණය. ඒ හැමදාම අපිට නාට්‍යයක කලා රස ඉඳින තැනක දකින්න ඉන්න හැමදාම දකින්න ඔලුගෙඩි ටික
0: තියෙනවානේ.
1: ඒ හැමදාම ඒ පිරිසනේ ඉන්නේ. අන්නේ මිනිස්සුන්ට මම ගරු කරනවා. මොකද අඩුම ගානේ මේ සමාජ ක්‍රමය ඇතුළේ කුණු වෙලා මේකස්සේ බැඩ අස්සෙම දුවලා මේ මේකස්සෙම දිය වෙලා මැරලා යනවට වැඩිය ඇත්තටම සාහිත්‍ය රස විඳින කලාව රස විඳින මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න හැන්දෑවට පොඩ්ඩක් වෙලා වෙන් කරගෙන දැන් මේ ප්‍රෝග්‍රෑම් එක කරන පැතුම් වාටයි මටයි ඇත්තටම මේ සාමාන්‍ය මේ පැය හතරක් විතර අපි වාහන වලට අර මේ පෙට්‍රල් ගිල් වලට අපිට මේකස්සේ පොඩි නිකන් උපපාරද්ද වගත්තනම්
0: සයනාදාවක්
1: හොයාගන්න පුළුවන්. ඉතින් මං හිතා එහෙම යම් කිසිදෙක එහෙම හිතන ඉතාමත්ම හොඳ මේ අධිපාරිභෝජන වාද්‍යයට වහල් වෙලා නැති සරල ජීවිත ගෙවන මිනිසුත් ඉන්නවා. මං කියන්නේ ඒගොල්ලන්ට මම සම්පූර්ණ රෙස්පෙක්ට් එකක් දෙනවා. ඒගොල්ලෝ මේ සමාජ ජාලා මාධ්‍ය වල රඟන්නේත් නැහැ. දේශපාලන වශයෙන් උත් ඔහොන් යම් කිසිදකින් ඔය මං කියන න්‍යායයන් ගැන මහාලු ගැඹුරක් ඇතුව නෙමෙයි. නමුත් අපි දන්න සරල විදිහට මේ රටේ ඇත්ත යථාර්ථය තේරුම් අරගෙන ජීවත් වෙන එකක් තියෙනවා. මොකද අපි දන්නවනේ මෙහි දැන් ඔය මම එකක් කියන්නම් මේ තරහ වෙන එකක් නෑ. මං හිතන්නේ ඔගේ ආදරණීය අසන්නු මේ කිව්වට දැන් අපි ඔය ලංකාවට යනකොට චොක්ලට් එහෙම අරයි යනවනේ. හරිද? ඒ අරයි යනකොට ඒගොල්ලෝ ගන්නේ මෙහි තියෙන සේල් වලින් අඩුම, ඒ කියන්නේ එක්ස්පයරි ඩේට් එක නිසා අඩු කරන චොක්ලට්ස් තමයි ගිහිල්ලා තමයි ගන්න. ඉටිකම මේ කෝල් කරලා අහනවා ලංකාවට යනකොට මේ කොහෙද මචා අපිට අඩුවට චොක්ලට්ස් ටිකක් ගන්න පුළුවන් මේ දවස්වල සේල් දාලා තියෙන්නේ කොහෙද කියලා. මොකද ඒවා යම් කිසි කාලසීමකදී රාක් වලින් අයින් කරන්න තියෙනදී ඕක තමයි මම කියන්නේ මේ ඇත්ත කතන්දරේ. මේ ඇත්ත කතන්දරේ කියන නිසා ගොඩක් අය අපිට කැමති නැහැ. ඉතින් මං ආසයි කැමති නැති වීවිල්ලටත්. මොකද එකක් තියෙනවා, අපි හැම වෙලේම ජනතාවත් එක්ක ඇත්ත විතරක් කතා කරන්න ඕනේ. ඒක තමයි අපි දේශපාලන වශයෙන් හදාරලා තියෙන දේස අපිට උගන්වලා තියෙන දේ. අපි ජනප්‍රියවාදී රැලි වලට යන්නම හොඳ නැහැ. ඒ කියන්නේ අපි රැලි වලට පැනලා අපි රැලි කීපයක් දේශපාලන වශයෙන් ලංකාවේ රැලි කීපයක් පහු කරගෙන ආව, රට බේරගන්න වීරයෝ ගෙනාවා. ඊට පස්සේ ඔය මේ ජාතිවාදය ටෙරහිව සටන් කරනවා කියලා වීරයෝ ගෙනාවා. ඊට පස්සේ වංචන දූෂණයට එරෙහිව වීරයෝ හදන් ඇහිලා තියෙනවා. ඉතින් එහෙම අපි රැලි වලට පනිනවා. රැලි වලට පැනනට පස්සේ අපිට ඇත්ත දේශපාලනේ මහ පොළොවේ ඇත්ත යථාර්ථය අමතක වෙලා යනවා. වැඩ කරන පන්ති අමතක වෙලා යනවා. එතකොට ඒගොල්ලෝ උන්ට ඡන්දෙ දුන්න බලකාය අමතක වෙලා යනවා. ධනේශ්වර ව්‍යාපාරිකයොත් එක තමයි ඊට පස්සේ කන්නේ බොන්නේ. ඒගොල්ලන්ගේ අවශ්‍යතාවන් තමයි රටපාලනය කරන්නේ. ඊට පස්සේ ආයිසරය ඡන්දයක් කිට්ට වෙනකොට පීඩිතය හම්බිලා ඔය මොන හරි රට ඕස්ට්‍රේලියාවක් කරනවා. ඒ වගේ මොකක් හරි කතන්දරයක් කිරිවරලා ආයිත් අර පහළ පන්තින ආමන්ත්‍රණය කළේ මිනිස්සු රැවටීමේ ක්‍රියාමාර්ගයක යෙදුනා. මං හිතන්නේ අන්නේ එකයි කියන්නේ මධ්‍යම ප්‍රාන්තික චූන් කරන්න කිව්වට කමන්නේ. නමුත් බහුතරයක් ඔය කිව්වර මිලියන් ගාන බැලුවොත් එහෙම ඒ සාදිශයේ බහුතරයක් කියන්නේ ලංකාවේ තාමත්ම දුෂ්කර ජීවිත ගෙවන මිනිස්සු. වේල දෙක කන අය, බෙහෙත් ටික ගන්න නැති මිනිස්සු, ඇස් කණ්ණාඩි දත් රෝගලින් පිරන මිනිස්සු ඉන්නවා. ඒවට ප්‍රතිකාර කරගන්න බැරි ඇස් කණ්ණාඩි දෙයක් ගන්න බැරි මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ මිනිස්සුන්ගේ ජීවිත යහපත් කරගන්න නම් මං හිතන්නේ අපි අර ලෙනින් කියලා තියෙන විදිහට අපි සිටිවිල් වලට කළ හැක්කක් නොහැක කියලා කියනවා. ඉතින් ඔය කතාවට සිටිවිල් වලට කළ හැකි කිසිම දෙයක් නැහැ කියන එක තමයි අපිට මතක් කරන්න වෙන්නේ.
0: අපි ඊළඟට ප්‍රධානතම මාතෘකාවට යමු. මොකද අපිට තිබෙන කාලය ඉතාමත්ම ශීඝ්‍රයෙන් ගෙවිලා යන නිසා මම මේ මාතෘකාවට යන්න කලින් තමයි මේ බලන්නේ මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා. ලංකාවේ ආණ්ඩුවේ ජනප්‍රියතාවය බොහෝ ලෙස පහළ බැසුවා පහළ ගිහිල්ලා තියෙනවා කියලා වෙරිටාස් රිසර්ච් කියන ආයතනය ඊයේ දවසේදී ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණා. මේ ආයතනය මගින් ලබා දෙන තොරතුරු ඉතාමත්ම නිර්වද්‍යයි කියලා මාලිමාවයට සම්බන්ධ බොහෝ අය පිළිගත්තා. මොකද මීට කලින් ලබා දුන්න හැම ප්‍රවෘත්තියකම තිබුණේ හැම සමීක්ෂණ වාර්තාවකම තිබුණේ මාලිමා ආණ්ඩුවේ ජනප්‍රියතාවය ඉහළ යනවා කියලා. දැන් පෙබරවාරි මාසයේ තිබිච්ච 62% ජනප්‍රියතාවය කියන්නේ 25 පෙබරවාරි මාසයේ තිබුණේ 62%. මේ ජනප්‍රියතාවය අවුරුද්දක් ඇතුළත 3%කට වැඩි වෙලා තිබුණා පෙබරවාරි මාසයේ 2026 පෙබරවාරි මාසයේ වෙනකොට 65% දක්වා. එතකොට 65% මාස දෙකකට අර අවුරුද්දකටම නැග්ගේ 3%යි. හැබැයි මාස කීපයකට ජූලි මාස වෙනකොට 50% දක්වා පහළ වැටලා තියෙනවා. ඒ වගේම මේ ආර්ථිකය පිළිබඳ ජනතාවගේ තිබෙන විශ්වාසය 2025 පෙබරවාරි වෙනකොට 35%ක් තිබුණා. ඒක 2026 පෙබරවාරි වෙනකොට 57%ක් දක්වා ඉහළ නැගලා තිබුණා. හැබැයි ඒක ආයමත් වතාවක් මේ මාස කිහිපයකට පමණක් 34% දක්වා පහළ බැහැලා තියෙනවා. දැන් මේ වගේ තවත් බොහෝ දේවල් තිබෙනවා කතා බහ කරන්න. මේ ආණ්ඩුව පිළිබඳව ජනතාවගේ තිබෙන කැමැත්ත, එහෙම නැත්නම් ඔහුගේ ඔවුන්ගේ තිබෙන සැටිස්ෆැක්ෂන් එක පිළිබඳව කතා කරනවා නම් 59% තමයි තිබුණේ පෙබරවාරි මාසේ වෙනකොට. ඒක මේනකොට ආයමත් වතාවක් 34% දක්වා පහළ බැහැලා තිබෙනවා. මේක ඉතාමත්ම ධාරණිපාත පහළ බැසීමක්. ඒ කියන්නේ දැන් අර අවුරුද්දක් හිමින් උඩට නැගපු එක එක පාරටම දැඩි ප්‍රපාතයකට ඇද වැටලා තිබෙනවා. මේ වෙනකොට ජනප්‍රියතාවය අතිශය ලෙස පහළ බැහැලා තිබෙනවා. මේ පිළිබඳව අපි කතා කරන්න ඕනේ. මොකද ආණ්ඩුවෙන් නම් කියන්නේ එහෙම නෙමෙයි, ජනප්‍රියතාවය ඉතාමත්ම ඉහළ නැගලා තිබෙනවා. ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් වගේ දෙන ප්‍රතිඵල, එහෙම නැත්නම් ආණ්ඩුවට සම්බන්ධ ගුවන් විදුලි නාලිකා, දුරකථන නාලිකා වලින් ලබා දෙන තොරතුරුත් එක බැලුවාම ආණ්ඩුවේ ජනප්‍රියතාවය ඉතාමත්ම ඉහළයි. සහ ආණ්ඩුවේ මැති ඇමතිවරු කරන ප්‍රකාශත් එක්ක දැක්කහම මම දැක්කා මේ තරුණ කටයුතු ඇමති, මම හිතන්නේ තරුණ හෝ මෙන්න ඕනේ රංග වගේ ඇමතිවරු ඊයේ පෙරේද ප්‍රකාශ කළා තියලා මේ ආණ්ඩුව කපේකට හොල්ලන්න බෑ. මිනිස්සු මාර කැමැත්තෙන් ඉන්නේ. ඒ විතරක් නෙමෙයි, මේ අනෙකුත් පක්ෂවලට ඡන්දෙ දුන්න අයත් දැන් අපිත් එකතු වෙන්න පටන් අරන් තියෙන්නේ වගේ ප්‍රකාශනිකුත් කරලා තිබෙනවා. හැබැයි සමීක්ෂණ වාර්තා කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දේවල්. මොකක්ද කණී මේකේ තේරුම?
1: ඔව්, පළවෙනි දේ තමයි දේශපාලනය කැමැත්ත උඩ යට යන එක. ඒ වෙලාවේ ඒ තියෙන පරිසරය, එහෙම නැත්නම් ඒ සම්භවය, ඒ කියන්නේ එක එක මේ තත්ත්වයන් එක්ක වෙනස් වෙනවා. දැන් අපි ජනතාවෙන් තිබුණු උදාහරණයක් ගත්තොත් එහෙම යුද්ධයේ තියෙන කාලෙදී දේශීතේශී ජනතා ව්‍යාපාරය හරහා ජනතාවෙන් තිබුණ හදාගත්ත ඒ පෙරමුණ හරහා ලංකාවේ ජනතාවට උදාහල මතවාදය විසින් ඔහුන්ට එකවරකට ආසන 42ක්, එකින් අපි 39 අරගත්තේ, 42ක් ලබා ගැනීමේ අවශ්‍යතා මේ හැකියාවක් ලැබුණා. නමුත් යුද්ධය ඉවරුණාට පස්සේ සෝයිට ආසන්න කාලයේදී ඊළඟට තිබුණ මැතිවරණවලදී අපි දන්නවා මේ අරහංස පුට්ටු කියලා එකක් හටවගෙන තමයි යන්තම් ආසන පහක් අරගත්තේ. ඒ සඳහා සමහර ආසන ගන්න අර්ජුන රන්තුංග වගේ අයව ගම්පා දිස්ත්‍රික්කෙන් කළුතරට ගලවලා දාන්න එක ඒ සාකච්ඡාව පවර් කරගන්න උනා. මොකද අඩුම ගානේ අර 30 කරන් තියෙන ඒවාගෙන් 3ක් 4ක් හරි බේරගන්න අවශ්‍යතාවයක් තියෙනවා කියලා. මොකද ඒ සන්දර්භය ඇතුලේ ඒක තමයි ප්‍රතිඵලය. ඒ ප්‍රොජෙක්ට් එකේ උරුණාට පස්සේ අර තිබුණ ජනප්‍රසාදයේ ආයෙත් නැවත වෙනත් දේශපාලන පක්ෂ වලට සුපුරුදේවට ගියා. දැන් මෙතන වෙලා තියෙනෙත් අපි මේ හැම වෙලෙමත් කියන දේ තමයි මේ ආණ්ඩුව පිහිටෙව්වේ, මේ ආණ්ඩුව පිහිටවන්න අවශ්‍ය කරන වටපිටාව හැදුවේ 2021 ජන අරගලය. ඒ ජන අරගලය නොවෙන්න අදටත් ලංකාවේ රාජපක්ෂ පාලනයක් තමයි තියෙන්නේ. ඒ නිසා ඒ ජන අරගලයට රෙස්පෙක්ට් කරන එක, එහෙම නැත්නම් ඒ ජන අරගලයේ අභිලාෂයන්ට ගරු කරන එක, මේ පළවෙනිම ආණ්ඩුව තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අපිව මෙතෙන්ට ගෙනලා දුන්නේ ඉමෝෂනල් වෝඩ්ස්, හැඟීම් බර ඡන්ද. ඒ කියන්නේ විපක්ෂයෙන් සුදුසු වූ පුද්ගලයෙක් ඉල්ලුවේ නැති නිසා ජනාරගලයේ විසින් මහජනතාව මත පැලකරන ලද අභිලාෂයන්ට ජනතා ව්‍යුත්පන්නයේ සමහර දේශපාලන වේදිකාවල කියපු කතා සමපාත වෙච්ච නිසාත් ජනතා ව්‍යුත්පන්නුට ජාතික ජන බලවේගය හරහා ගෝලීය අසල් බෙසි රටවල් වල ඇමරිකාවේ වගේ සමහර රටවල් වල සහයගත ලැබුණ නිසාත් ආණ්ඩුව පිහිටවන්න සැලසුමක් තිබුණා. නමුත් ඒ හැකියාවත් ලැබුණා. ඊට පස්සේ ඒ අය විශේෂයෙන්ම මෙතෙන්දී ඒ තාක් දුරට රණවීර වික්‍රමසිංහ විසින් කරගෙන ආපු වැඩපිළිමුණ ඉදිරියට ගෙන යාමේ ක්‍රියාවලියක තමයි හිටියර බැල්පාලමේ රණවීර වික්‍රමන් දරුව දුන්න මේක ඉතුරු ටික අපි අරගෙන යන් කියලා. දැන් අපි කියමුකෝ ඒක දැන් එක සැරේම තර්කයක් හැටියට මොකක් හරි දෙයකට පුරුදු වෙලා හිටියක් අනිත් පැත්ත හරවන්න බෑනේ කොට්ටුරයක් අනිත් පැත්ත හැරෙව් වගේ එක විප්ලවයක් සිද්ධ වෙලා නැහැ නේ ලංකාව හැම දෙයක් උනේ නැහැ නේ. එතකොට ඒක තර්කයක් හැටියට අපි හරියට ගත්තත් ආණ්ඩුවට විශේෂම විපක්ෂයේ ඉන්න කාලේ ප්‍රකාශයන් ජනතාවට දුන්න පොරොන්දු ටික ඔවුන්ට ඉටු කිරීමේ හැකියාවක් තිබුණා. සමහර පොරොන්දු. දැන් ඔය මං කියන්නේ කටමැද දොඩවන ඇමතිවරුන් මන්ත්‍රීවරුන්ට නොදන්න කාරණාවක් තමයි අපි 1900 ආසන්න වශයෙන් 1989 වකවානුවේ අරගලයට ගියොත් ඒ අරගලයේදී ජනතාව ආයුධ සන්නද්ධ අරගලයක් සඳහා පෙළඹෙන්නේ එවකට තිබුණු පාලනය, එවකට පාලකයාගේ ඒකාධිපත්‍ය එහෙම නැත්නම් ඔහු ජනතාවට පීඩනය උදාහරණ නිසා විශේෂම අධ්‍යාපනයේ පෞද්ගලික කිරීමේ කාරණා, ඉන්දු ලංකා ගිවිසුම වගේ කාරණා, එහෙම නැත්නම් බඩකින්න කියන කාරණාව මූලික වෙලා නෙමෙයි ආවේ. 2015 යහපාලනය ආණ්ඩුව පිහිටන කොටත් ඒවකට තිබුණු සුදුවැන් සංස්කෘතිය පැහැර ගැනීම ඒව තමයි සමාජයේ කතාවක් බඩපත් උනේ. 2022 අරගලයේ බැලුවත් ඒකෙත් සමහරලාට අපි දන්නවා බඩකින්නට යහපැත්තේ ගිය වෙනත් කාරණා තිබුණා. තමන්ගේ ජීවන තත්ත්වයන් පවත්වාගෙන යාම සඳහා වූ සමහර පහසුකම් විශේෂයෙන්ම විදුලි බලය වේවා ගෑස් නැතිවීම මෙන්න මේ වගේ තත්ත්වයන් එක තමයි ජනතාව පාරට බහැලා අරගලයක් කරේ. එතකොට එකක් දැනගන්න ඕනේ අනුකුමාර දිසානායක ජනාධිපතිවරයා ගරු ජනාධිපතිවරයා ඔහුට මේක කවුරු හරි කියනවා නම් මං ඉතාමත්ම කැමති ප්‍රජාතන්ත්‍රවාදයට රටේ ජනතාවගේ ඇඟිලි ගහන්න එපා. ඔය ගොඩාක් අය මොන සමීක්ෂණ වාර්තාව කියලා තිබුණත් මේ වැඩේ වෙනවා කියන එක අපිට දන්න දේශපාලනේ අපි ජනතාව විමුක්තිපුරමුණ ඇතුළේ ඉගෙනගත්ත දේශපාලන ඇතුළේ අපිට යම්කිසි කියවීමක් තිබුණා, උපකල්පනයක් කරලා තිබුණා. මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා කරන්න આવු ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වැඩේ කරන්න එපා. ජයමවිතික දත්ව ඉන්දියාවට ලබා දෙන ඒ ඇග්‍රීමෙන්ට් එක ගහන්න එපා. මොකද මම ඉතාල වගකීමෙන් කියනවා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට මේ

බයිද කියන ප්‍රශ්නයත් අපිට හිතෙනවා එහෙම අහන්න හේතුව තමයි මේ තරම් පැහැදිලිවම ප්‍රජාතන්ත්‍රවාදී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී කියන එක අහෝසි කිරීම. ඉතින් තව කාරණාවක් තියෙන බැතු මෙතෙන්දී හරි පරිස්සම් වෙන්න ඕනේ මේ අනුකුමාර දිසානක සහෝදරය මම දන්නේ ඔහු මේවා කවුරු හරි කියලා දෙනවද කියලා. 8789 සම්බන්ධයෙන් ඔබ දන්නවා ඔබත් නියෝජන කඳවුර ඇතුළු කඳවුර දැඩි ලෙස මේ 8789 තිබුණ ජනතා විද්‍යුත්පුරේ භාවිතා පිළිබඳ ප්‍රශ්න කිරීමක් කරා. ඒ ප්‍රශ්න කිරීම කරාට පස්සේ ජනතා විද්‍යුත්පුරට ප්‍රායෝගිකව ඒ කියන්නේ 1990 වෙනකොට කැටපෝලයක්වත් අතර ගන්න නැතුව දේශපාලනය කරපු ජනතා විද්‍යුත්පුරමන ආයුධ සන්නද්ධ අරගල ඒවගෙන කිසිම විශ්වාසයක් නැතුව දේශපාලනය කරපු අපේ ව්‍යාපාරය අපි ජන අරගලේදී පවා ගල් කැටයක්ව තර ගන්න නැතුව තමයි ඒ අරගලේ කරේ. එතකොට ඒක අලුත් විදිහක් තමයි අරගල කරන. ඒකෙදි ආවට පස්සේ දැන් මේ ව්‍යවස්ථාවන් සහ අනපනස් ඒවා පවත්වාගෙන යමින් මර්ධනය තමන්ටම එල්ලුණු මර්ධනයට උපකාරණ අනපනත් පවත්වාගෙන යමින් ජනාධිපතිවරයා කරන්නා වූ සමහර ක්‍රියාමාර්ග නිසා දැන් ආයිසරක් කර 8789 තිබුණ ඒකාධිපතිත්වය එහෙම නැත්නම් ඒ තියෙන තත්ත්වයට මේ රට මේ නායකත්වය මේ මණ්ඩලයන් හරහා පත් වෙනවාද කියන සැකය ජනතාව ඇතුළට යනවා. යන්නේ නිසා අපි මේ පුන පුනා කියන්නේ මේ ආණ්ඩුව වට ගන්න කඩා ගන්න අවශ්‍ය නැහැ. ඔය රිසර්ච් වල දින වාර්තා සමහරට හෙට අනිද්දා වැඩි වෙන්න පුළුවන්. අපි දැක්ක අර පෝලිං හැන්සන් එක දවසක එක රැයක ඕස්ට්‍රේලියාව අගමැති වුණා. දැන් මං හිතන්නේ ඒකාන්තවගේ ආසනෙවත් දිනා ගන්න බැරි ගන්න පහළ බැලලා තිනවා. ඉතින් ඒ වාර්තා ගැන අපි නිකම් මේ ශ්‍රීලංකාර කරගෙන කනසක් විදාගෙන හිතලිවරලා මේ සමීක්ෂණ ගැන මේ අපි ලොකුට හිතන්න අවශ්‍ය නැහැ. ඔයිට ඉස්සෙල්ලත් ඉන්දියාවේදී මේ කරපු සමීක්ෂණය මිට දවස් දෙකකට කීපට ඉස්සෙල්ලා එළියට ඇහිලා තිබුණා. ඒකෙදිත් මේ ආණ්ඩුවේ ජනප්‍රියතාව පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේකෙදි ආණ්ඩුවට තියෙනවා අර අපි කියන්නේ පැතුම් මේක හරි පහසුයි මේ වැඩේ ගොඩ දාගන්න. මේ වැඩේ ගොඩ දාගන්න තියෙන මේ ජනතා විද්‍යුත්පුරේ අධ්‍යාපන කඳවුරු පහක් තියෙනවා. ඒකද ඔය බොල්ෂෙවික් පක්ෂය ගොඩ නැගීම කියන එක. ඒ න්‍යායන් ගැන මේ පක්ෂය ඇතුළේ සාකච්ඡාවක් තියෙනවා. ඒ සාකච්ඡාවේදී තියෙනවා මේ අපි කොහොමද විවේචන සහ ස්වයංවේචන කරගෙන අපි විසින්ම අපේ වැඩපිළිවෙල විවේචනය කරන අපි වල සංවේචනය කරගෙන ඒවා නිවැරදි කරගෙන කොහොමද ඊළඟට මේක ගොඩ දාගන්නේ කියන එක. එහෙම තමයි මේ පක්ෂයේ පැවැත්ම මේ අලු දූවිලි වලින් යකඩින් ලැබි මර්ධනය කරපු දේශපාලන ව්‍යාපාරي ගොඩ නැගුණේ අන්නේ න්‍යාය මත. ඉතින් එතකොට මේ தත්වයන් මේ ජනතා විද්‍යුත්පුරට අපි පන්ති කරන්න අවශ්‍ය නැහැ. මේක කොහොමද අනිත් පැත්ත හරවගන්නේ කියන්නේ. තමන් රෝණ විජේර සහෝදරය කියලා දින කතන්දරේ තමයි ජනතාව අතරට යන්න ජනතාවට ඇත්ත කියන්න පළමුවත් දෙවනුවත් තෙවනුවත් ජනතාව අතරට යන්න ජනතාවට බොරු කියන්න එපා. මොකද අද විශේෂයෙන්ම ජනතාවට බොරු කියලා එහෙම හෙලිදරව් කරන්න බෑ. මම නිකන් ඊයේ වෙච්ච උදාහරණයක් කියන්නම් පැතුම්. දැන් මම මේ නමත් එක කියන්නම්. මම මේක දැක්ක නිසා ස්වාධීන රූපවාහිනියෙන් ඕස්ට්‍රේලියාවේ සුනිල් හඳුන් හිට්ටිගේ පැමිණි ඔය ව්‍යාපාරිකයන්ගේ සමුළු හරි මොකක් හරි ගැන ඡායාරූපයක් පළ කරලා තිබුණා. මේක තමයි මේ ඉන්වෙස්ටර්ස්ලගේ. නමුත් එතන හිටපු මිනිස්සු අපිට නංගදවලින් අපි දන්න මිනිස්සු කීප දෙනෙක් හිටියා. ඒගොල්ලෝ විශේෂයෙන්ම අපේ මාධ්‍යයට පවා එක එක අවලාද පෙස්සම් ගහපු පුද්ගලිකුත් එතන ඉන්නවා. මේ මම දැක්කා ඒගොල්ලෝ ජාතික ජන බලවේගයේ මේ කඳුරේ ඉන්න පුද්ගලයන්. ඉතින් ඒගොල්ලන්ව දාලා ස්වාධීන රූපවාහිනී ලංකාවේ ඇත්ත අර බිස්නස් කමියුනිටි එක මහන්සියලා 350ක් ගෙන්නලා කරපු ලොකු ප්‍රොජෙක්ට් එක වෙනුවට අර තමන්ගේ පක්ෂයේ ඉන්න මේ පක්ෂයේ එක එක මේ අපි කියන්නේ මං කියන්නේ ඔය පෙස් සංගහන වලට එහෙම මං කියන්නේ ජඩ වැඩ කියලා ඒ වගේ වැඩ කරන පුද්ගලයන් රූපවාහිනී තිර වල පෙන්වන්න ගත්තට පස්සේ ඉතින් මේක දන්නේ අය මෙල්බන් වල මේක දන්න මිනිස්සු කියනවා මේ මුක්කුද මේ ගිහිල්ලා මේ ඔයගොල්ලෝ පෙන්වන්නේ කියලා රූපවාහිනී. ඉතින් ඒකට මාධ්‍ය හසුරණයටත් වගේමක් තියෙනවා විශේෂම ඔය මේ රූපවාහිනී හෝ රජයේ මාධ්‍ය කියා ගන්නවට වගේම තියෙනවා ගෙඩි පිටීම දෙන පින්තූරේ දාන්න එපා. ගෙඩි පිටීම දෙන පින්තූරේ දාන්න එපා. ඇත්තටම වගකිය යුතු පුද්ගලෙක් කරා ඇත්ත තත්ත්වයක් දාන්න නම් ওই ප්‍රශ්න ඔහම මතුවෙන්නේ නැහැ. මම කියන්නේ මෙන්න මේ දේවල් ටික හදාගත්තොත් මේවා හදා ගන්න ඕන කාරණා. මොකද අපි මේ අර්ගලය ජන අර්ගලය හිටපු මිනිස්සු මේකට මූලික වෙච්ච මිනිස්සු ඒකට මතවාදී හත මිනිස්සු අපි කැමති නැහැ ජන අර්ගලය අහපොස් අනිත් පැත්තට හරවන්නේ. ඒ සඳහා හෝ වචනකින්වත් අපි කියන්නේ සුමු විපක්ෂය කියලා අපි කියන්නේ ඒකට අපි උදව් කරන්න කැමති නැහැ. නමුත් මේ ජාතික ජනබලවේ ආණ්ඩුව ගන්නව ක්‍රියාමාර්ග නිසා ඒ தത്വයට ඇදගෙන යනවා නම් ඒක අපිට වලක් ගන්න හරි අමාරුයි. ඒකට අපිට මහජන කැමැත්තට ඉඩ දෙන්න වෙනවා. අන්න ඒ නිසා විශේෂයෙන්ම ජාතික ජනබලයේ සම්බන්ධය තමන්ගේ උද්දච්චකම හීනමානය ඔය පම්පෝරි ගහන එක පුරුසාරම් දොඩන එක ඒවා අයින් කරන්න ඕනේ. දැන් රණවික සිංහට අපි දේශපාලන වීචන තිබා. රණවික සිංහ කියනවා ඉස්සරහට එන්නේ හරි අමාරු කාර්යයක් පිටිපස්සට කරගන්න වෙයි. ඔන්න කතන්දර කියන්න ඕනේ බොරු ෆිගර්ස් කියලා
රටේ ජනතාව මේ මුලා කරලා එහෙම අඬ ගෙනියන්න බෑ. අන්නේ බොරු කීම සහ මුලා කිරීමේ ප්‍රතිඵලය තමයි ওই සමීක්ෂණයෙන් පෙන්වන්නේ. ඉතින් ඒක හදාගන්න එක තමයි

0: මංගිතන්නේ අපි කරන්න ඕන යෝජනාව.
1: හොඳයි කණි බොහෝ දේවල් අපි කතා කළා. මංගිතන්නේ අපිට මේ වෙලාවේ ඔබෙන් මේ සාකච්ඡාව හමාර කරන්න සිද්ධෙනවා මේ රටේ දේශපාලන පිළිබඳව කතා කරපු. කොමනොත් ආ විශ්වාස කරනවා ඔබ කිව්වා වගේම බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙච්ච ඒ රට හදන්න මේ ක්‍රමවේදය වෙනස් කරගන්නට ඔවුන්ට හැකියාවක් ලැබෙයි කියලා. ඔවුන් මේ විදිහටම ගියොත් නම් මේ සමීක්ෂණ වාර්තා ඇත්ත වෙනවා සහ මීට වඩා පල්හැට බැහැලා යනවා. මොකද ඔබ අර මුලින්මත් කිව්වා මේ මිනිස්සු බොහෝ වෙලාවට මේ හෙට අනිද්ද එහෙමනම් තමන්ගේ අද දවසේ ඇතිලා තිබෙන ප්‍රශ්න දිහා තමයි බලන්නේ කියලා. බඩු මිල අහස උසට නැගලා නම් කරන්ට් බිල තාමත් තුනෙන් එකකින් අඩු කරලා නැත්නම් එතකොට ඉන්ධන මිලේ කොමිෂන් එක තාමත් කාංචන්ට යනවා නම් බාන ගානට ඒ කියන්නේ වරායේ බාන ගානටම තෙල් ලබා දෙන්න බැරි නම් එතකොට එකී මෙකී නොකී කාරණා ගන්නාවක් තිබෙනම අනුර කුමාර දිසානායක මහත්මයා කණ්ඩායමම අපේ ජනතාවට යෝජනා කරපු සහ ඒත්තු ගන්නපු. ඉතින් දැන් ඒ අයට සිද්ධ වෙනවා ඒ අය විසින්ම ප්‍රකාශ කරපු දේවල් කොහොම හරි ඉක්මනට ජනතාවට ලබා දෙන්නේ. නැත්තම් ජනතාව විශ්වාස කරන්නේ මේ අපිට බොරු කියලා අපිව රැවට්ටුවා වගේ දෙයක්. ඒ නිසා තමයි මේ සමීක්ෂණ වාර්තා මේ තහවුරු කරන්නේ ජනතාවගේ කැමැත්ත ජනතාවගේ සැටිස්ෆැක්ෂන් එක ආණ්ඩුව සමග නැහැයි කියලා. ආණ්ඩුවට ලබා දුන්නා අවුරුදු දෙකක් ජනතාව. හැබැයි ඒ අවුරුදු දෙක ඇතුළතදී මොකද අපි දන්නවා ඕනෑම තැනකට ගියන් පස්සේ පොඩ්ඩක් සෙටල් වෙන්න ටයිම් එකක් ඕනේ. ඔවුන් අලුත්ම කණ්ඩායමක් අත්දැකීම් තිබුණේ නැහැ රයිට් කමක් නැහැ මිනිස්සු ඔවුන්ට අවස්ථාව ලබා දුන්නා. දැන් මොකක් පොඩ්ඩක් මේ පිළිබඳව සෙටල් වෙලා අපි බලමු කියලා. හැබැයි තාමත් තේරෙන්නේ නැහැනේ. දැන් අපිට පේන්නේ නැහැ ජනතාවට පේන්නේ නැහැ බානමිලට ඒ කියන්නේ වරායෙන් බානමිලට අපිට ඉන්ධන දෙනවා කියලා සේයාවක්වත් නැහැ. ජනතාවට සේයාවක්වත් නැහැ විදුලි බිලෙන් තුනෙන් එකක් අඩු වෙනවා කියන එක. එහෙම නැත්නම් ජනතාවට සේයාවක්වත් නැහැ ගෑස් ටැංකියේ මිල අඩු වෙනවා කියන එක. ජනතාවට සේයාවක්වත් නැහැ බඩු මිල වැඩි වෙනවා කියන එක. තරුණයන්ට කිසිම සේයාවක් නැහැ ජපන් බයික් එකක් ගන්න. මධ්‍යම පාන්තිකයන්ට කිසිම හොඩුවාවක් නැහැ ලක්ෂ 14ට බිට්ස් කාර්යයක් ගේන්න. ඉතින් මේ පොරොන්දු ලබා දුන්නා නම් මේ පොරොන්දු ඔවුන්ට ඉෂ්ට කරන්නට දැන් අවුරුදු දෙක තුන කාලයක් ලබා දීලා තිබෙනවා. ඒ පිළිබඳව ඔවුන්ට හැකියාවක් මේ තාක් දුරට ලැබිලා නැහැ. ජනතාව අකමැත්තට පත් වෙන එක සාධාරණයි. ඉතින් දැන් ආයමතතාවක් සුනිල් හඳුනිත්ති මහත්මයා කියනවා නම් ලංකාව ඕස්ට්‍රේලියාවක් කරනවා කියලා තවත් පොරොන්දුවක් ලබා දෙනවා. එතකොට ලබන අවුරුද්දේ අපි කියමුකෝ මේ ඩින ඩාන්ස් එක ආයමත් ලබන අවුරුද්දේ තියෙනවානේ. එතකොට ආවයින් පස්සේ අපි ගිහිල්ලා අහන්න ඕනේ. දැන් ගිය සතියේ ඇවිල්ලා ඔබතුමා කිව්වා ගිය අවුරුද්දේ 2026 ලංකාව ඕස්ට්‍රේලියාවක් කරනවා කියලා ඕස්ට්‍රේලියාව බවට පත් කරාද. ඒ වගේම අවුරුද්දකින් අපිට කිව්වා ජාතික ජන බලවේගයේ කැඳුම්කාර මහත්මයා මේ ඔතන ඔබ ඉඳන් ඉන්න තැනට ඇවිල්ලා කිව්වා අවුරුද්දක් ඇතුළත පාතාලයේ සහ මුලින්ම නැති කරනවා කියලා. එතකොට ඊයේ පෙරේදා වෙනකොට අපිට පේනවා ඝාතන රැසක් සිද්ධ වෙනවා. ඊට පස්සේ වෙන එක්කෙනෙක් කල්ලන් එනකොට සයිමන්ව තමයි ගිහිල්ලා අල්ලගෙන එන්නේ. ගිහින් යන්නේ වෙන එක්කෙනෙක්. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩක් තිබෙනවා. ඉතින් මේවා මේ ජනතාවට පොරොන්දු දුන්නා නම් කරනවා කියලා කිව්වා නම් ඒවා කරන්න ඕනේ. ඉතින් නැත්තම් ජනතාව මේකට ප්‍රශ්න කරනවා. එහෙම කරන්න බැරි වුණාම තමයි කණේ මේ සමීක්ෂණ වාර්තා වලින් මේ ජනප්‍රියතාවය අඩු වෙලා යන්නේ. ඔබ ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්, ආණ්ඩුව විවේචනය කරමින් ඔබ ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්. මේ අපිව නිර්දේලස පහර ගහන ගමන්ම. එතකොට ඔබ ඇතුළු කණ්ඩායම් බලාපොරොත්තු වෙනවා නම් මේ ආණ්ඩුව හරිපාරට ගන්න ඒක බොහෝ දුරයි කියන එක තමයි අපිට කියන්න තියෙන හේතුව තමයි ඔවුන් හරිපාරට එන පාටක් පේන්න නැහෙන කණි.
0: ඔය ඉතින් එහෙම එකක් තියෙනවා. කියන්නේ මෙහෙමයි දැන් අපි දේශපාලනදී මේ දේවල් අතාරින්නේ අපි දුෂ්කරම තත්ත්වයන් එක තමයි මේ වැඩ කරගෙන යන්නේ. එතකොට දුෂ්කර තත්ත්වයන් එක වැඩ කරගෙන යනකොට අමාරු දේවල් තමයි කරන්න සිද්ධලා තියෙන්නේ. කියන්නේ මේ ඉතාමත්ම මේ අමාරුවෙන් කියන්නේ මේ ආණ්ඩුව ඉතාමත්ම අමාරුවෙන් කරගෙන යන වැඩේදී ඒකට තවදුරටත් කකුලෙන් ඇදලා එහෙම නැත්නම් මොකද අරගලයේ වගේම අපි සතුව තියෙනවානේ ජනාරගලය සම්බන්ධයෙන් වගේම අපි සතුව තියෙනවා ජනාරගලයේ විසින් ජනතාවට දුන්න අභිප්‍රායන් ටිකක් තියෙනවා. ඒවා අනිත් පැත්ත හරවන්න ක්‍රියාත්මක කරන්න ඒකට පෙනී හිටිය මිනිස් හැටියට අපිට කරන්න බෑ. නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරනවා මේ ආණ්ඩුව ලවා නිර්දේලස විවේචනය කරමින් ඒක උපහාසාත්මක වෙන්න පුළුවන් එහෙම නැත්නම් න්‍යායාත්මක වෙන්න පුළුවන් ඒවා විවේචනය කරමින් අපි ආණ්ඩුව උත්සාහය යෙදෙනවා මොකද මේ අපි නොදන්න පිරිසක් නෙමෙයි. අපි අතලෙ තිබ්බ මේ සම්ප්‍රදායක් තිබුණා මේ මම මුලින් කෝ වගේ විවේචන සංවේචන කියලා. ඉතින් මේ සම්ප්‍රදාය ඔස්සේ මේක යහපත් වූ දිශානෙකට දක්කාගෙන ගිහිල්ලා කොහොම හරි අර අපි ගහලපන්න විපක්ෂයේ සුමු විපක්ෂයේ නැවත බලයට නොයන විදියට ඒ කියන්නේ ඒගොල්ලෝ කියන්නේ යම් කිසි දෙකින් ඔය ඔය ඔය ගහලපන්න විපක්ෂයේ බලයට ආවොත් එහෙම අපේ රටේ දැවැන්ත අරාජකත්වයකට රට ඇදලා යනවා. ඒක ඒක නිශ්චිතයි. මොකද දැන් ඒ අය අර දණ්ඩෙන් පහරකා නාගින් වගේ තමයි හැසිරෙන්නේ. උන්ට දැන් ඉක්මනින්ම ඕනලා තියෙනවා මේකෙන් මේ මේ පරිගැනීම් සඳහා ක්‍රියාත්මක වෙන්න. දැන් අපි දැක්කා අර පොලිස්පතිවරයාට මහපාරේ ජනතා පහර දී කියලා එක්තරා පුද්ගලෙක් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේ දේවල් එක්ක අපි හිතන දෙයක් තමයි මේ ගොඩක් වෙලාවට අපිට තේරෙන දෙයක් තමයි මේගොල්ලෝ වෛරයකින් ජීවත් වෙනවා කියන කාරණාව. ඉතින් ඒ නිසා මේක අනිත් පැත්ත හරවා ගැනීම කියන කාරණාව වැදගත් වෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව ඔබ කිව්වා වගේ මේ අපි විවේචනය කරමින් තමයි මේක රකින්නේ. ඒකත් අපි මේ ආණ්ඩුව රකින්නවා. ජනතාව මොනවා කිව්වත් අපි මේ වෙනුවෙන් පෙනී ඉන්නා. මොකද මේ අරගලයේ මතවාදී හදපු මිනිස්සු හැටියට අරගලෙන් පත්විච්ච ආණ්ඩුව රැකගන්න එක අපේ වැඩක්. ඒක රැකගන්න එකට ඒගොල්ලෝ උදව් නොකර ඒගොල්ලෝ විසින් සිය දිවිස ගන්නවා නම් ඉතින් අපිට කරන්න තියෙන්නේ suri.com කියන එක තමයි. නමුත් අපි නැවතවතක් ඒ අරගලයේ අභිප්‍රායන් එක්කම තමයි අපේ දේශපාලනය කරන්නේ. අපි ජනප්‍රියවාදී දේවල් නම් තෝරන්නෙම නැහැ, නිවැරදි දේවල් විතරයි තෝරන්නේ. ඉතින් ඒ නිසා ජනතා යුතිපරමය කියන්නේ අපිත් එක්ක හිටපු සහෝදර දේශපාලන ව්‍යාපාරය. මේ අපි කියන කතන්දර ඒගොල්ලෝ තීරුම් ගත්තොත් මම හිතන්නේ ඒගොල්ලන්ට මේ සමීක්ෂණ ආයිත් අනිත් පැත්ත හරවන්න පුළුවන්. ආයිත් කියන්නේ තියෙන විවේචන සංවේචන උද්දච්චකම් අයින් කරගන්න, හීනමානය අයින් කරගන්න, යථාර්ථයට මුහුණ දෙන්න, ජනතාවට ඇත්ත කියන්න. රෝණ විජේර සහෝදරය කියලා තියෙන ජනතාව අතරට යන්න, ජනතාවට ඇත්ත කියන්න.
1: අපි මෙහෙම කරමුද?
0: ඒකයි මේ හොඳම වැඩේ කරන්න තියෙන්නේ.
1: නෑ දැන් මෙහෙමනේ, දැන් ඔය සමීක්ෂණ වාර්තා කණී මේ මාස කීපෙන් කීපයට කරනවා. වෙරිටාස් රිසර්ච් කියන ආයතනේ දැන් පෙබරවාරි මාසේ කළා, දැන් ජූලි මාසේ කරා. මොකද ඔට්ටුව දෙසැම්බර් මාසේ කරොත් මේවා වැඩි වෙයිද අඩු වෙයිද?
0: නෑ මට තියෙන තොරතුරු අනුව නම් දෙසැම්බර් මාසේ වෙනකොට මේ ඒකාබද්ධ විපක්ෂ මේ 22 වෙනි සංශෝධනය කියන මේ මේ මල විකාරෙත් එක්ක ඒගොල්ලෝ ඔක්සිජන් ටිකක් හම්බුණා. ඒ ඔක්සිජන් ටිකත් එක්ක ඒගොල්ලෝ මැතිවරණ කියලා උද්ඝෝෂණ කිරීමද මේවත් එක්ක බේස් කරගෙන ඒගොල්ලන්ගේ දේශපාලන තෝරනවා. එතකොට ආණ්ඩුවට මැතිවරණ මගහැරලා යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. එතකොට ඒකාධිපති ව්‍යවස්ථාවන් ගෙනල්ලා ඒක මේ අනපනත් ගෙනල්ලා මර්ධනය කරලා කරන්න යුත්තේම ඉතින් අනුකුමාර සහෝදරයස ජෙනරේෂන් එක සහ 80-89 ඔහොම කරන්න හිට තමයි ජී.ආර්. ජයවර්ධනට කොල්ලු පාරට ගහලා ගල්කටස් වලින් වැඩ පටන් ගත්තේ. ඉතින් ඒක තමයි අනාගතයේදී එහෙම ආයුධ සම්දරගල වෙන්නේ නැහැ. දැන් තියෙන්නේ බෙර ගහලා සින්දු කියලා ටයිම් ගහලා නේද? අපි දැක්කල ඉන්දියාවේ කොහොමද වැඩේ වුණේ කියලා. ඉතින් එහෙම තමයි මේ යන් ජෙනරේෂන් එකගොල්ලොත් හරි අප්ඩේට්. ඒකයි දැන් අර මෙහෙ අර මේ පින්තූරේ දානකොට අරහෙට ලංකාවේ ඇතුලේ මේ දාපු මිනිස්සු නෙමෙයි මේ ගැත්ත මිනිස්සු කියලා කියන තරමට වැඩේ අප්ඩේට්. ඒ නිසා මේ අපි මං කියන්නේ අපි ඇත්ත මිනිස්සු කියලා මතකද පෝස්ටර් එක ගාව ජනතා විද්‍යාල ඇත්ත මිනිස්සු කියලා වට මතක ඇතිනේ අර ඒක ලොකු පෝස්ටර්. ඉතින් අපි ඇත්ත මිනිස්සු යමු. එතකොට මේ
1: ඇත්ත මිනිස්සුද එහෙම නැත්නම් උනුත් එකයි මුනුත් එකයි මේ කට්ටියත් එකයි වගේ මට නම් තේරෙන්නේ
0: නැතු මොකද ඇත්ත මිනිස්සු කියන්නේ
1: ඒක තමයි ගිහිලා තියෙන්නේ.
0: ඔක තව කිව්වද එසපලේ හෘද සාක්ෂිය. එහෙමත් පෝස්ටර් එකක් ගැව්වා ඇත්ත මිනිස්සු හෘද සාක්ෂිය.
1: අවංකව මට නම් උනුත් එකයි මුනුත් එකයි.
0: ඔයදී වාගේ දේශපාලන කදුර අනුව කියනවාද? මගේ කදුර එක නෙමෙයිනේ. මගේ
1: කදුර මේ අපිට වෙලාවක් නැහැ. නැත්තම් මම ඒ කියන්නේ මොකද අපිට
0: ඒ
1: වනේ දැන් මොකද අපිට වෙලාවක්
0: නැත්තේ? අපි බේර ගන්න මොකද ආණ්ඩුව බේර ගන්න හරි අමාරුයි. ඒ කියන්නේ තියෙන මේ අපි කියන්නේ කෙලින ගුල් එක්ක ආණ්ඩුව බේර ගන්න හරි අමාරුයි. මොකද දැන් ඒකයි මම කියන්නේ.
1: නෑ මට නිකන් පුළුවන් නම් නිකන් මෙහෙමයි එක දෙයක් නිකන් එකක් කියන්න පුළුවන් නම් උනුත් එකයි නොවන
0: ඔව් එකක් කියන්න පුළුවන්. එකක් කියන්න පුළුවන් මට ඒක.
1: ඉක්මනට එකක් කියමු.
0: කියන්න පුළුවන් මොකද මම දන්න වැඩ වෙනකුත් තියෙන නිසා එකක් කියන්න පුළුවන්. විශේෂයෙන්ම ජාත්‍යන්තර IMF එක. IMF එක එක අපේ ලංකා වැඩසටහනක් කරා
1: කියන්නේ. IMF එක ගෙලවනවා කියලා නේ කිව්වේ. නන්දලාල් දැන් අපිට හෙට හම්බෙන නන්දනාල් වීරසිංහට බැන්න පට්ට පළු වෙනකන් මේ කවුද මේ චතුරංග අබේසිංහ? දැන් හෙට දෙන්නම එකට එනවානේ මේ මෙල්බන් වලට ෂෝ එකක් කරන්න.
0: අපි දෙන්නා යාළු කරමු.
1: ඉතින් අපි දෙන්නත් යනවා නේද? එතකොට දැන් මේ මොකද්ද මේ කියන්නේ IMF එපා. නන්දලාල් කියලා කියන්නේ IMF එක එවපු රූකඩයක්ද බිල්ලෙක්ද ගෝණි බිල්ලෙක්ද කියලා මේ හඬපටි තියනවා චතුරංග ලබයින. ඉතින් ඒත් එක්කමනේ දැන් ගමන් කරලා වැඩේ කරන්නේ මොකද්ද මේ?
0: නෑ නෑ මම මේක නෙමෙයි කියන්නේ ගියේ.
1: එහෙනම්
0: මොකද? මම කියන්නේ ගියේ දැන් අපි කියන්නේ දැන් ඒ කියන්නේ IMF එක වගේ වැඩසටහනක් ඇතුළතදී ලංකාවේ දූෂණය වංචාව කියන එක පිළිබඳ උන් දැඩි නිර්ණායක නීති රීති එක තමයි මේ ලංකාවට මේ ණය කොන්දේසි එක දුන්නේ. ඒක ඇතුළතදී අපිට කියන්න බෑ ওই ගල්ලංගුරු වංචාව ඇරෙන්න වෙනත් දේවල් ඇතුළෙන් අපි මේ පාලකය ඇතුළේ අර මහජන මුදල් අනවශ්‍ය ලෙස වංචාවට පත් කරාද දූෂණයට ලක් කරාද කියන කාරණාව අපිට දේශපාලන වශයෙන් අපේ කඳවුර එක නුණත් එහෙම කියන්න හැකියාවක් නෑ මම හිතන්නේ ඒක සොලෙදී මුල්‍ය විනි පිළිබඳ යම් කිසි දෙකින් 100%ක් නෙමෙයි නැවතවතක් කියන 100%ක් නෙමෙයි යම් කිසි දෙකින් පැරණි ආණ්ඩුව වලට සාපේක්ෂව ජාතික ජනබලවේ ආණ්ඩුව මුල්‍ය විනි සම්බන්ධයෙන් විශේෂම ජනාධිපතිවරයා සම්බන්ධයෙන් අපිට හොරකම් කරන්න නැති ජනාධිපතිවරයෙක් කියන කාරණාව ඒක නිශ්චිතව කියන්න පුළුවන්
1: මහා බැංකුවේ මේ ඊයේ පෙරේදා තව මිලියන ගණක් අන්තර්ජාලය වෙලා තියෙනවා ඒක මාත් දැක්ක ඩොලර් මිලියන ගණක් මම දැක්ක හරියටම ගාන දන්නේ නැහැ ඉතින්
0: ඒක ඒක ඒකතර පැරණි පාලක
1: රාජපක්ෂලා වෙන්නේ සමහර
0: නෑ රාජපක්ෂලා නෙමෙයි සිස්ටම් එකක් හදලා ඉතින් මම ඒක
1: ඕපා නෑ දැන් හැම දෙයකටම ඉතින් රාජපක්ෂලානේ දැන්
0: ඒ හැකර් වර්තාවේ පිටු 150 ගණක් තියෙන මම ඒක හැම පිටින්ම කියෙව්වා මේ මේ පාර්ලිමේන්තු මුදල් කාර්ක සාධාරණ ඒකේ මුළු වර්තාවේ පිටු 159 58කම තියෙන්නේ එක්කෝ සිස්ටම් එක අප්ඩේට් කරලා නැහැ නැත්නම් නිලධාරීන් පුහුණු කරලා නැහැ නිලධාරීන් ජොබ් ෆන්ක්ෂන් දීලා නැහැ හරිද එතකොට ක්‍රමයේ සිස්ටම් එකක් හදලා නොදී දැන්
1: අනේ චූටි බබාලා
0: නෑ හරි පැහැදිලිවම ඔයාට බස් එකක් දෙනවා බ්‍රේක් නැතුව සෙනගත් එක්ක අරයි යන්න කියලා ඔයා
1: කන්ටිනියු මාස 6 කරනවා කිව්වනේ බාර දුන්නක මම මාස 6 දෙනවා කියලා කිව්වනේ අනිත් එක මේ කණි මේ ලෝකේ හිටපු දවන්ත IT ශාස්ත්‍රයේ දවන්තයෝ වෛද්‍ය ශාස්ත්‍රයේ දවන්තයෝ ඊයයිනේ මේ ඔක්කොම එකතුලා මේ රට ගොඩගන්න කල්පනා කරේ ඉතින් එතකොට ඒ වගේ අය ඔය හැකර්ලටයි බැකර්ලටයි පැකර්ලටයි මේ ගහගන්න බෑනේ දැන් ඔයා කියන්නේ මාර කතාවක් නෑ
0: නේ මේමයි මේමයි දැන් මේ
1: අරගෙන අරද්ද මේකට
0: අරද්ද බණින්නත් බෑ මොකද අපි ඕස්ට්‍රේලියාව ගත්තොත් ඒව දැන් මේ ජාතික ලයිස්තුවට
1: අස්සන් ඒකෝ මේ රාජපක්ෂ වරුන්ගේ කාලේ ඔක උනා නම් ඔබ ඇතුළු කණ්ඩායම ආණ්ඩුවට බයින් නැද්ද
0: නෑ මෙහෙමනේ
1: කතා දැන් අපි කිමු හරි ඔබ අයින් කරන්නකෝ ඕක ආණ්ඩුව ඔය ඕක උනේ ආණ්ඩු කුමාර දිසානායක විපක්ෂේ മന്ത്രി වෙලා ඉන්න වෙලාවක නම් අනුර දැකපු විදියටනේ කියන්නේ දැන් චෙක් අංකත් දැකපු මිනිස්සයා ඈ මේක හැකර්ගේ මූණ දැකපු හැකර් ටයිප් කරන හැට දැකපු එහෙමනේ කතා කරන්නේ
0: ඒක මෙහෙමයි ඔය ඔය ඔය ඔය සිද්ධිය අරගත්තොත් එහෙම
1: හැකර්ගේ සිද්ධිය
0: හැකර් සිද්ධි විතරක් ගත්තොත් ඒක අපි ඒක ස්වාධීන කරලා ගත්තොත් ඒක විතර නිශ්චිතව ගත්තොත් එහෙම මහ බැංකුව මංකොල්ල කාපි කරන කාලෙදී ඒ හොරා ඉන්නේ ඒකට සම්බන්ධ පුද්ගලයා ඉන්නේ සිංගප්පූරුවේ
1: ගේන්න බැරිද ගේනවා කිව්වනේ මේ
0: මේ මේ තමයි මං
1: කියන්නේ ආපු සතියෙම
0: එතකොට එයා ඉන්නේ එතකොට ඒතර මහ බැංකුව හොරකම් කරා දැන් මෙතන ඇහිලා තුන්වෙනි පාර්ශ්වයක් සල්ලි අරන් තියලා මේක අර දේශපාලන සම්බන්ධ වෙච්ච කවුරුත් මේක මංකොල්ල කාලා හොරා කාලා නැහැ එතකොට මේක සිද්ධි දෙකක්
1: කොහොමද ඒක කියන්නේ
0: හරි ඉතින් ඒක සිද්ධි වෙලා තියෙන්නේ දැන් ගියා ආණ්ඩු කාලෙමත්
1: දැන් ඉන්න කියන්නේ දැන්
0: කොහොමද එක දැන් අපිට මෙහෙ මේල් එකක් ගහනකොට එනවනේ අඩුම ගන්න මේක චෙක් කරගන්න විදියක් දැන් අපි ඔෆිස් එකේ මාස්ටර් කන්සල්ට ට්‍රේනින්ග් එකක් කරන්න ඕනේ මේවා මේ රාජ්‍ය මේ අපි සාමාන්‍ය කස්ටමර් එකත් එක්ක
1: ගනුදෙනු කරනවා
0: ගනුදෙනු මිලියන ගණන් ගෙවන්න ඕනේ නිසා ඒවා අපි අප්ඩේට් කරගෙන ඉන්නවා එතකොට දැන් මගේ කම්පැනි ඇතුලේ මම කස්ටමර් එකේ එන්ට්‍රි එකක් වෙන account එකට ගෙවුවොත් එහෙම වෙන account number එකට මට කිසිම වැරද්දක් පැටලෙන්නේ නැහැ හේතුව තමයි විසින් ඊමේල් එකේ ට්‍රේනින්ග් මම කරලා තියෙනවා මට ඒක අතනින් මගේ ස්පෑම් එකට යන විදිහට තාක්ෂණය දිනු කරලා තියෙනවා. එහෙම තිබිලත් මේ බැංකු වලට වික්‍රෝඩ් ඩේට අරමේ රින්ගනවා නේද මේ හැකර්ස්වත් කියන්නේ අර අර තාක්ෂණ සාපේක්ෂව අනිත් පැත්තෙන් හැදෙන දේ. ඉතින් ලංකාවේලා තියෙන්නේ ඕකේ සිකියුරිටි අප්ඩේට් එක වෙලා නැහැ අවුරුදු ගානේ. ගන්න අර ඔය මුදල් කාර්ක සභාව වාර්තා
1: කරන්නේ. ඉතින් අවුරුදු ගානේ වෙලා නැත්තම් අනුර කවද්ද ඒක කරන්නේ?
0: ඉතින් මේ ඒකට අපි තර්කයක් තියෙනවානේ. අපි ඒකට විවේචනයක් ගේනවා.
1: නෑ නෑ හිතේක අවුරුදු ගානේ වෙලා නැහැ.
0: හරි. නෑ ඩිජිටල් ඇමතිවරයා හැටියට විශේෂම ওই නියෝජ්‍ය ඇමතිවරයා කියන පුද්ගලයා
1: ඩිජිටල් පැත්තක ඉඳලා දැන් මුදල් ඇමති බාර වෙන්නේ අනුර කුමාර
0: සර්. ඒක ඇල්ල කරන්නේ නැතුව අර ඉන්දියාවට ඇංගලි සලකුණු දෙන එක මේ ප්‍රොජෙක්ට් එක කරගෙන තියෙන. අපි කියන්නේ ඒක කරන්න එපා කියලා අපි කියන්නේ. අපි ඒක තමයි මේ කියන්නේ ආණ්ඩුවට. අනේ දෙයි හැමෝටම ඩිජිටලයිස් කරන රට සමීක්ෂණ වාර්තා අරගෙන කියන්නේ අපිට විචනේ අපි පිළිගන්න සය ආණ්ඩුව විචනේ
1: අවුරුදු දෙකක් ගියානේ දැන් මදි තව ඕනේද මේක මේ තව ඕනේද දැන් තව අවුරුදු පහක් විතර ගිහිල්ලා එහෙම නැත්නම් මේ පළවෙනි අවුරුදු පහේ අපි ඉගෙන ගන්නවා එතකොට අපේ හැකර්ස්ට ඇවිල්ලා අපේ සල්ලි ටික අරන් යනවා ඊට පස්සේ මොකද අපි දන්නේ නැහැ දැන් ඒව කරගන්න ක්‍රමවේදයක් නැහැ රාජපක්ෂලා මේ ක්‍රමයේ හරියට හදලා තියලත් නැහැ සමහරට රනිල් වික්‍රමසිංහලා හදලා තියලත් නැහැ එතකොට මහ බැංකුව හොරා කාපු එක්කෙනා සිංගප්පූරුවේ ඉන්න දැන් තවත් මහ බැංකුවට ප්‍රශ්න ඔය වගේ එක්ස්කියුසස් දිදි තව කොච්චර කාලයක් අපි ඉන්න ඕනේද
0: නැහැ මෙහෙමයි වෙලා තියෙන්නේ දැන් අර පෑදිලි කතාවක් තියලා අවුරුදු 70 30 හොරා කාපු රටක් නෙමෙයි හදන්නේ කියන්නේ උරුලෑව මොකද්ද කියන්නේ උරුලෑව ගිය
1: ඔව් පාරක් නේ මේ සුද්ධ කරන්නේ
0: මේ සුද්ධ කරන්නේ තියෙන්නේ අපිට මේක
1: 76 ඉතින් 76 ම උරුලෑවත් එක්ක ලැබපු අය කොහොමද මේ පාර සුද්ධ කරගෙන
0: යන්නේ ඔකද ඒ තරකයක් තියෙනවා ඉතින් ඒකනේ අපි මේකෙන් ගලවිලා ආවේ 2011 ඉතින් බයිංගව කහලා වැඩක් නැහැ මොකද අපි 2011 වෙනකොට අපිට තේරුණා මේ උරුලෑවත් එක්ක යන්න ගමනක් යන්න බෑ සුවන් ගමනක් යන්න ඕනේ කියලා තමයි අපි මේ සභාවකවාදී කියන එකෙන් ගැලවිලා පක්ෂයට පක්ෂෙන් අයින් වෙලා වෙන පක්ෂ අටවගෙන වෙන ගමනක් යන්නාවේ ඒක බැරදී කියලා අපි තීරණය කරපු නිසා. ඉතින් ඒක ඒකදී මේ ආණ්ඩුවට මට ඒකට උත්තර දෙන්න විදියක් නැහැ. අපි ප්‍රායෝගික ඔප්පු කරලා තියෙන අවුරුලවත් එක ගමනක් යන්න බෑ. සභාවාදීර ගිහිල්ලා මේ වැඩේ කරන්න බෑ. මේ ක්‍රමයාසි ගිහිල්ලා මේක වෙනස් කරන්න බෑ කියන එක ගැන තියලා තියෙනවා. ඉතින් මං කියන්නේ තව පොඩි chance එකක් දෙමු කියලා මේ තව ටිකක් මේක කරගෙන යන්න.
1: එන තව අවුරුද්දක් කියලා දීලා බලමු. නෑ තව සමීක්ෂණ වார்த்தාවක් එයි දෙසැම්බර් විතර වෙනකොට.
0: 10ක්ක් දෙන්න ඕනේ කියලා. මේ ආණ්ඩුවට මේ බලය තියාගන්න.
1: 10ක් නෙමෙයි දැන් ඕක කල්ප කාලයක්ම තියාගන්න.
0: ඒගොල්ලෝ එහෙම කියනවා. ඉතින් අපි try කරන්නේ කොහොමද මේක 10ක් කරියද කියන එක කියලා මේක track කරගන්න පුළුවන්ද කියලා බලද්දී හැබැයි ඒක මොලය කියන කෙන ඔළුව ඉදිවිලා දිනක අඩු කරලා මොලේ පාවිච්චි කරන්න ගන්නවා.
1: හැබැයි ඊට කලින් ජනතාව අවදියේයි.
0: ඉතින් මේ යන විදිහට ගියොත් මේ ජනතාව අවදි වෙනා නේ. ඉතින් මොනවා කරන්නද? දැන් අපි දැන් මොන හරි දෙයක් කිව්වට පස්සේ මේ වැඩේ කරන්න එපා කියලා කිව්වට පස්සේ අපිට බන්නනේ කොහොගිය කොහොගිය කියලා. ඊට පස්සේ දැන් සමීක්ෂණ වார்த்தාවට පස්සේ දැන් ඔළුවෙන් හිටගෙන කල්පනා කරනවාට යාර අරුන් කිව්වනේ මේ වැඩේ කරන්න එපා.
1: දැන් මෙන්න යමෙ නෙමෙයි කණි එහෙම නෙමෙයි. ඕක කරන්න ඕනේ මෙන්න මෙහෙමයි. දැන් අර පොඩි ළමෙක් කරනකොට අනේ බබා හරි ෂෝයි කියලා කියන්නේ. ඒ කියන්නේ කරන ඕනම දෙයක් හරිම ෂෝයි කියලා කරන්න කියන්නේ. එතකොට එයාත් සතුටින්, ඔයාත් සතුටින්, අපි සතුටින්, හැමෝම සතුටින්. බබාත් සතුටින්.
0: බබා
1: හම්බෙයි ඊට පස්සේ. හොඳයි අපි එහෙනම් අද දවසේ ඔබෙන් සමගන්නවා මේ අපේ දේශපාලන සාකච්ඡාව. වෙලාව 9 විනාඩි 23යි. අපි තව සුළු මොහොතකින් ආයම සූදානම් වෙන්නේ තවත් ලස්සන වැඩකට මැදිරිය සූදානම් කරන්න වේදිකා නාට්‍යයක් සම්බන්ධයෙන්. හැබැයි මේ වේදිකා නාට්‍ය ලංකාවෙන් එන වේදිකා නාට්‍යයක් නොවේ, මෙල්බන් අපේම වේදිකා නාට්‍යයක්. ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරේ ඉඳලා මහද්වීප 6කට රටවල් 70කට අපි ආදරයෙන් අරගෙන එන ස්වර්ණමය හඬයි ස්වර්ණ FM.

0: ගීත ගාන කළේ විශාරද මනෝරී විජයරත්න සමගින් තාරක මල්වාරච්චි. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය වෙලාව රෑ 9යි විනාඩි 28යි. මෙල්බර්න් නගරේ ඉඳලා මහද්වීප 6කට රටවල් 70කට ආදරෙන් අරගෙන එන ස්වර්ණමය වැඩසටහන ස්වර්ණ FM. අත්‍රචාලයේ www.pvfm.org.au වෙබඩවෙන් ඔබට මේ මොහොතේ සජීවීව වැඩසටහන ලෝකේ කොහේ කොතනක හිටියත් අහන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔබ කැමති ඕනම වෙලාවක මේ වැඩසටහන අහන්න අපි මේ වැඩසටහන තැම්පත් කරලා තිබෙනවා අපේ අන්තර්ජාලයේ www.pvfm.org.au වෙබඩවියේ.
1: Streaming live all day every day at pvfm.org.au.
0: මෙල්බර්න් නගරයට මේ දවස්වල නාට්‍ය වසන්තයක් උදා වෙලා නාට්‍ය රැසක් මේ දවස්වල මෙල්බර්න් නගරයේ වේදිකාගත වෙනවා. සමහර නාට්‍ය තිබෙනවා ලංකාවේ ඉඳලා නිෂ්පාදනය කරලා මෙහිට අරගෙන ඇවිල්ලා ශ්‍රී ලාංකීය නළු නිලියන් රඟපාන. ඒ වගේම තවත් සමහර නාට්‍ය තිබෙනවා ඊටත් වඩා ඉහළ ප්‍රමිතියකින් ඔස්ට්‍රේලියාවේම නිෂ්පාදනය වෙලා අතිශය දක්ෂ නළු නිලියන් මෙල්බර්න් නගරයෙන්ම සොයාගෙන වේදිකා ගත කරන. ඒ වගේ අලුත් අපූරු ලස්සන නාට්‍යයක් පිළිබඳව තමයි අපි මේ කතා කරන්නට සූදානම් වෙන්නේ. මෝපසාං ජූරිය මං හිතන්නේ හරි ඇති මේ පිළිබඳවයි මේ කතා කරන්න අද ඉතිරි විනාඩි කිහිපය අපි යොදාගන්නේ. මැදිරියට ඇවිල්ලා ඉන්න රාජිකා අයිබෝවන්
2: පැතුම්,
0: ඒ වගේම බිමල් අයිබෝවන් ඔබටත්
3: අයිබෝවන් පැතුම්,
0: ඒ වගේම ප්‍රදීප් අයිබෝවන්
4: අයිබෝවන් පැතුම්.
0: නාට්‍ය කණ්ඩායමෙන් භාගයටත් වඩා මිදනද අපි බලු මොකක්ද මේ මෝපසං ජූරිය කියලා කියන්නේ බිමල්?
3: මෝපසං ජූරිය කියලා කියන්නේ කුසුම්සිරි අශෝධරා යුවල විසින් අපිව පුහුණු කරලා අවුරුද්දක් වගේ කාලයකට අගෝස්තු මාසේ 29-30 සහ සැප්තැම්බර් 5 යන දිනවලදී වේදිකා ගතවීම නියමිත අලුත්ම නාට්‍ය. ඉතින් මේ නාට්‍යයේ විශේෂත්වය තමයි පැතුම් ලොකු පිරිසක් ඉන්නවා. දැන් කලින් අපි ඔයාලට මතකද දැන්නේ සද්ගුණවත් හොරු නාට්‍ය කරද්දී එතන අපි 8 දෙනයි හිටියේ කාස්ට් එකෙන්. ඒ 8 දෙනාගෙන් ගෙනිච්ච නාට්‍යයක් පුහුණු පුරුදු පුහුණු කරන්න ටිකක් ලේසි පොඩි පිරිසක් නිසා. මෙතන අපේ 20කට වැඩි පිරිසක් ඉන්නවා කණ්ඩායමේ. මොකද මේක එක්තරා විදිහක දැවැන්ත නිර්මාණයක්. ඉතින් ඒ නිසාම තමයි අපි අත්‍තරම මේ ඔයාවත් සම්බන්ධ කරගෙන මේ ප්‍රෝග්‍රෑම් එකට එන්න තීරණය කළේ. මොකද අපේ ජනතාව මේක දැනගත යුතුයි, මේ වගේ වැඩක් ලෝකලි වෙනවා හරි අඩුයි. ඉතින් මේක රෑ ඔපචුනිටි එකක්. එහෙනම් අපි ආරාධනා කරනවා හැමෝටම ඇවිල්ලා බලන්න කියලා. අපි දැන් කතා කරද්දී තාම වැඩි විස්තර කියන්න හරි සුන්දර විස්තර ගොඩක් තියෙනවා. මම නිවාඩුවට විස්තර කරන්න.
0: ඊමේ කතා කරමු. දැන් මෙහෙමයි, දැන් මේක මේ මෙල්බර්න් නගරයේ නිර්මාණය වෙන නිෂ්පාදනය නාට්‍යයක් වුණාට ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියට නිර්මාණය වෙන එකක්. මොකද ඔස්ට්‍රේලියාවේ මේ වෙලාවේ ජීවත් වෙන අතිශය දක්ෂ නළු නිලි කැලක් මේ නාට්‍ය කණ්ඩායම වටා එකතු වෙලා තිබෙනවා. ඊට අමතරව බොහෝ පිරිසක් නාට්‍ය නිර්මාණය කරන්න එකතු කරලා තිබෙනවා. මොකද්ද මේ නාට්‍යයේ තේමාව රාජිකා?
2: ඔව් පැතුම්, මේ නාට්‍ය තේමාව ගත්තොත් කුසුම් සිරිය තමයි මේක පිටපත ලියලා තියෙන්නේ. ඒකෙදි ප්‍රංශ ජාතික ගීත මෝපසාන් කියන ගත්කතුවරයාගේ කෙටි කතා තුනක් මූලාශ්‍ර කරගෙන තමයි මේ නාට්‍ය ලියවිලා තියෙන්නේ. මම ඇත්තරම මේ නාට්‍යයේ පිටපතම මට හරිම විශ්මයජනක පිටපතක් කියලා කියන්න ඕනේ. මම ගීතමෝපසං පොඩි කාලේ කියවනකොට මම දැකපු දෙයක් තමයි ගීතමෝපසංගේ කතාවල තිබුණ හැමනිතරම ට්විස්ට් එකක් තියෙනවා. ලයික් නූල් කෑල්ල මාලය වගේ පොත් කෙටි කතා කියවනකොට මේ මුල පටන් ගන්න දේ කතාව ගොඩනගලා අන්තිමේදී පාඨකයව නිකන් වික්ෂිප්ත කරන ගතියක් තමයි මම ඒ කතාවල දැක්කේ. හැබැයි මම මේ කුසුම් සිරිය අයියා කොහොමද මේ පිටපත ගොඩනගලා තියෙන්නේ කියන එක කියවනකොට මට තේරුණේ ගීත මෝපසා ඊට වඩා බොහොම ගැඹුරු විදිහට මේ මානව හැඟීම් වල තියෙන සංකීර්ණ බව විදහා දක්වන විදිහ කෙටි කතා ලියලා තියෙනවා කියලා මට තේරුණේ ඇත්තට මේ පිටපත කියවුවට පස්සේ. ඒ ආශ්‍රයෙන් ඇත්තටම මේ කියන්නේ ඒක ප්‍රංශ ජාතිකයෙක් වුණත් අපිට ටිකක් දුර කලාපයක කතා අරගත්තත් ඒක අපිට සමීප වෙන විදිහට ඒ කතා ලස්සනට අනුවර්තනය කරලා අපිට අපේම ජීවිතවල කොටසක් විදිහට ඒක කුසුම්සිරාය පිටපතක් විදිහට ලියලා තියෙන විදිහ හරිම ලස්සනයි. පැතුම් මේක මං හිතන්නේ මෙල්බර්න් වල ඉන්න කිසි කෙනෙක් ලාංකීය අපේ කමියුනිටි එක මිස් කරගත නොගත යුතු අවස්ථාවක් කියලා මම හිතනවා. මේ ඒ පිටපත බැලුවහම මට දැනෙච්ච දේවල් එක්ක.
0: ඔව් දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි සමහරලාවට නාට්‍යයක නමත් වටිනවානේ. දැන් මේකේ නම විදිහට ඔබ සඳහන් කරන්නේ මොපසන් ජූරිය කියලා. ඊට ඉස්සර තිබුණේ සත්ගුණවත් හොරු. දැන් සත්ගුණවත් හොරු වගේ එකක් ජනප්‍රිය තලයේ වචන මේ මාලාවක් නේ තියෙන්නේ. එතකොට අපි දැක්කා ඒකට අතිවිශාල දැවැන්ත ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වුණා ඔස්ට්‍රේලියාව පුරාවට. මේ කියන්නේ විශේෂයෙන්ම මෙල්බර්න් නගරේ. විශ්වාස කරනවාද ප්‍රදීප් මේ මෝපසන් ජූරියටත් ඒ වගේම ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වෙයි කියලා?
4: ඇත්තටම මම විශ්වාස කරනවා එම බිහි වෙයි කියලා ඒ වගේ ප්‍රේක්ෂකාගාරයක්. මොකද මේ නාට්‍ය වෙනස්ම අත්දැකීමක් ගෙනත් දෙන නාට්‍යයක්. මොකද මම නාට්‍ය බලලා තියෙන නාට්‍ය අතර නෙවෙයි, අපි සහභාගී නාට්‍යවල නෙවෙයි, මෙච්චර කාලයක් බලපු නාට්‍යවලට හාත්පසින්ම වෙනස් අත්දැකීමක් ලබා දෙන නාට්‍යයක් වෙනවා මේක. මේකේ නාට්‍යමය ඒකට අමතරව ගීත තියෙනවා, නැටුම් තියෙනවා, අපිට නැටුම් වෙනම අපි කොරියෝග්‍රාෆ් කරලා අපිට පුරුදු කරලා තිනවා. මේක ප්‍රේක්ෂකයාව සම්බන්ධ කරගෙන කරන නාට්‍යයක් මේක. මොකද මේකේ අපි බලන්නේ බලන්න එන ප්‍රේක්ෂකයා තමයි ජූරිය හැටියට මෙතන අපි මෙතන සහභාගී වෙන්නේ. එතකොට ඒ ජූරියට ඇත්තටම වගකීමක් පැවරෙනවා මේ අපි වේදිකාව මත පෙන්වන දේ කොහොමද ඒගොල්ලෝ කොහොමද මේකට තීන්දුවක් දෙන්නේ කියන එකට. ඉතින් මේ වගේ නාට්‍යමය අත්දැකීමක් මම වෙන නාට්‍යවල ඇත්තටම දැකලා නැහැ. ඒ නිසා මේක වෙනස්ම අත්දැකීමක් වෙනවා. මේ නාට්‍ය බලන කෙනෙකුට බලුවට පස්සේ තේරෙයි ඒක ඒ අත්දැකීම ඒගොල්ලෝ කොහොමද රසවිඳින්නේ කියලා. මම හිතනවා ඒක ඇත්තටම එකම එක ලොකු මේකක් වෙනවා ඒ ප්‍රේක්ෂකාගාරය පුරවන්න. ඒ නිසා මේක මං හිතන්නේ මෙල්බන් වල ඉන්න කවුරුත් මග නොගැරිය යුතු අවස්ථාව. මොකද මේ වගේ නාට්‍යයක් මෙච්චර කාලයක් බිහි වෙලා නැහැ, හැදලත් නැහැ. ඒ කියන්නේ මේකෙන් දෙන ඒ මැසේජ් එක ඇත්තටම ඒක වෙනම කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් වෙන තමන්ගේ හෘද සාක්ෂිය අනුව විසඳන්න බලන්න පුළුවන් වෙන හිතන්න තියෙන ඒ වගේම විඳින ඉලක්ක ගන්න පුළුවන් කතාන්දරයක් තියෙන නාට්‍ය මාලාව.
0: නාට්‍ය ගැන වැඩි විස්තර කිව්වොත් එහෙම අපරාධ කියලා හිතනවානේ. ඒ කියන්නේ දැන්ටම මේ කියපු විස්තරත් එක්ක මහා ලොකු කුතුහලයක් හිත තුළ නිර්මාණය වෙලා තියෙනවා. මේක බලන්න එන්න ඕනමයි කියලා හිතන විදිහට සාකච්ඡාවත් ගොඩනගෙනවා. විමල් මේ අපි උඩුගම් බලාපී ඉන්නවා කියලා සමහරලාවට කියනවානේ. දැන් මේ වෙලාවේ ඔස්ට්‍රේලියාවේ වේදිකාවක් ගත වෙන නාට්‍ය තිබෙනවා. ඒ කියන්නේ ලංකාවෙන් අරන් එන නාට්‍ය තිබෙනවා. මේ හැම එකක්ම මේ බොහෝ නාට්‍ය බොහෝ වෙලාවට හාස්‍ය පිරි, එහෙම නැත්නම් එදිනදා ජීවිතයත් එක්ක ගැට ගැහිච්ච, වැඩිය හිතන්න ඕනේ නැති සමහර වගේ නාට්‍යමය ගතියකුත් තියෙනවාද කියලා ප්‍රශ්නාර්ථයක් තියෙන ඒ වගේ දේවල් තියෙනවා. කොහොමද මේ රැල්ලත් එක්ක උඩුගම් බලා පිහිනන්නට ඕගොල්ලෝ කට්ටිය සූදානම් වෙලා ඉන්නේ? මොකද නමෙන් ගත්තාම, අර්ථයෙන් ගත්තාම සහ නාට්‍ය රසයෙන් ගත්තාම මේක වෙනම කතාවක්, මේක වෙනම දෙයක්. කොහොමද මේක මේ උඩුගම් බලා පිහිනනවා කියලා කිව්වේ? ඒකයි
3: හොඳ ප්‍රශ්නයක් පැතුම්. ඇත්තටම උඩුගම් බලා පිහිනීමක් තමයි. ඉතින් ඒකේ ගෞරවය යන්න ඕන කුසුම්සිරිහ සහ යශෝදරාට. මට මතකයි අපි සද්ගුණත් හොරු කරද්දී මොකද අපි කැමති පෞද්ගලිකව ප්‍රහසනයට සම්බන්ධ නාට්‍ය කරන්න. මොකද අපිට තිනාවෙන්න පුළුවන්, බලන්න තිනාවෙද්දී අපිට තවත් සතුටුයි. ඉතින් ඇත්තටම කියනවා නම් සද්ගුණතුරු කරන්න ඒ කාලේදී කුසුම්සිරි යශෝදරා මායි නිරෝෂයි එක්ක කතා කරලා ඇහුවා නාට්‍ය දෙකක් තියෙනවා, කොයි එකද ඔයගලන්ට කරන්න ඕනේ කියලා. අපි කිව්වා මේ සද්ගුණතුරු කරමු කියලා. මොකද බලපු ගාම මේකේ තියෙනවානේ හොඳ කමිඩි එලිමන්ට්ස් ටික. එදා පොරොන්දු කරගත්ත හැබැයි හරි කරමු, හැබැයි කවදරි දවසක මේ මෝපසන් ජූරිය කරන්නත් ඔයගොල්ලෝ අපිත් එක්කතු වෙන්නම ඕනයි කියලා. හරිද? ඒ වගේම තමයි මේක ඉවරලා කුසුම්සිරි යශෝදරා කතා කරලා ඊට පස්සේ කිව්වා මේක කරමු කියලා. ඉතින් ඒ වුණාට මේකේ විශේෂත්වය තියෙන්නේ කතාව සංකීර්ණ වුණත් ඒක ඇතුලේ හිතන්න ගොඩක් දේවල් තිබ්බත් කුසුම් සිරිට පුළුවන් අර ඒකේ ස්ක්‍රිප්ට් එක සහ ඒක නළුවව හසුරවන විදියෙන් වේදිකාව හසුරවන විදියෙන් මේකේ අර ආනන්දයත් ගේන්න ඒ කියන්නේ මේක විනෝදාත්මක ස්වරූපයත් ආරක්ෂා කරගන්න ගමන් ඇතුලෙන් යන මැසේජ් එක අවශ්‍ය තැන්වලදී එළියට මතු කර කිරීමේ හැකියාව යාට අධ්‍යක්ෂවරයෙක් හැටියට තියෙනවා. එතකොට ඒක ඒ කතාවල එන ඉමෝෂන් එක මතු කරන්න අවශ්‍ය සංගීතය දීමේ හැකියාව යශෝදරාට තියෙනවා. ඉතින් මේ සංකලනය දෙක එකතු වුණාම ඕගලන්ට දකින්න හම් වෙයි හරි අපූර්ව සජීවී වේදික අත්දැකීමක් නිර්මාණය වෙලා තියෙනවා.
0: ඒ සංකලනයට අමතරව ඔස්ට්‍රේලියාවෙ ඉන්න දක්ෂතම නළුනිලි කණ්ඩායමක් එකතු කරගෙන තිබෙනවා. දැන් මේ අදත් ඇවිල්ලා ඉන්නවා 3 දෙනෙක් එතනින්. ඉතින් එතකොට මේ වේදිකා මත නිර්මාණය වෙන අපූර්වත්වය පිළිබඳව මං හිතන්නේ අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා දැන් අපිට හරි අමාරුයි අර ප්‍රහසනයටම පුරු වෙච්ච ප්‍රේක්ෂකාගාරයක් මේ මට්ටමේ නාට්‍යයකට අරගෙන එන්න. මොකද අපිට එක කාලයක් තිබුණා ඕ වගේ නාට්‍ය බොහෝමයක් ඔස්ට්‍රේලියාවට එනවා, මෙල්බන් නගරයට එනවා, මිනිස්සු ඒවාට පුරුදු වෙනවා. නමුත් මෑත කාලීනව අපි දකින්නේ බොහෝ වෙලාවට ජනප්‍රිය තලයෙන් එන නාට්‍ය. ඒවා අනිවාර්යයෙන්ම තිබිය යුතුයි, අවශ්‍යයි. ඒ පිළිබඳව කිසිම වාදයක් විවාදයක් නැහැ. නමුත් මේ වගේ රසාස්වාදයකටත් අපි මිනිසුන් යොමු කරන්නට ඕනේ. ඉතින් මේක කොහොමද කරන්නේ?
3: නෑ ඒක තමයි. ඒක කරන්න පුළුවන් හැකියාව තියෙන්නෙත් ඒ වගේ දක්ෂ අධ්‍යක්ෂවරයෙකුටම තමා. මොකද අපිට ඇත්තටම මෙහෙමයි, දැන් මිනිස් එලෝලු ගුණයි කියලා එලෝලුම කණ්ඩ දුන්නොත් මිනිසුන්ට දොස් කියන්නත් බෑනේ කැමේ පාවෙනෙක් ගැන. ඒ නිසා එතන පොඩි මික්ස් එකක් කරන්න ඕන. ඒ බැලන්ස් එක කිරීමේ හැකියාව කුසුම් සිරි අශෝදරාට තියෙනවා. ඒ කියන්නේ අර මං කලින් කිව්වා වගේ ආනන්දයෙන් ප්‍රඥාවට ගෙනියන්න පුළුවන් වගේ නාට්‍යයක් ඒකේ තියෙන ආනන්දමය ස්වરૂපය නැති වෙන නැති විදිහට බැලන්ස් එකකින් ගෙනියාමේ හැකියාව වේදනට තියෙනවා. ඉතින් හින්දා මට විශ්වාසයක් තියෙනවා අර ආපු කෙනෙක් ආ මේක නම් හරි බෝරින් නාට්‍යයක්, පණිවිඩය හොඳ ඇති, නමුත් බලන් ඉඳියා පාවෙනවා නින්ද යනවා වගේ කතාවක් කවුරුත් කියන එකක් නැහැ. ඒක හැම තලයකම ඉන්න අයට තමාගේ බුද්ධි මට්ටම අනුව රසවින්දනය ලබා ගැනීමේ හැකියාවක් ඇති කියලා අපි හිතනවා. කෙනෙක් මේක ගැඹුරෙන් සමහර ඉගෙන අපි පුරුදු කරද්දී අපි දකිනවා සමහරට ඒ කුසුම් කියනවා අපිට සමහර දේවල් මේක මේ චූටි චේන්ජ් එකක් කරන්න ඕන, මොකද ඒකෙන් නැත්තම් වෙනම මීනින් එකක් තියෙන්නේ කියලා. ඉතින් බලන කෙනේ අයගෙන් කී දෙනෙකුට මොකක් අහුවේද දන්නේ නැහැ. අන්න ඒ වගේ එලිමන්ට්ස් මේකේ තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා ඔයා කියන චැලෙන්ජ් එක තියෙනවා තමයි. ප්‍රහසනාත්මක නාට්‍ය ගොඩාක් කෙන අවස්ථාවක මේ වගේ නාට්‍යයක් කොහොමද මිනිස්සු අතර ගෙනියන්නේ කියන එක. වෙ මට හිතෙනවා කුසුම් සිරි අශෝදරට තමයි මේක කරන්න පුළුවන්. ඒක කරලා තියෙනවා මේකත් එක්ක කියලා මට හිතෙනවා.
0: වෙජිටේරියන් වගේයට චිකන් හොදිත් තියෙනවා. කොහොමද රාජික අපි ඒක මේ විග්‍රහ කරගන්නේ? දැන් ඔබ නාට්‍යයත් එක්ක නිරන්තරයෙන්ම ගැටෙන කෙනෙක් සහ කලාව පොත්පත් ලියන මේ පොඩි කාලේ ඉඳලම එහෙම කරන කෙනෙක්නේ, කොහොමද මේ මේ අභියෝගය බාරගන්නේ?
2: ඔව් පැතුම්, මං හිතන්නේ බිමලයි හොඳ පිළිතුරක් දුන්නා ඒකට. මම හිතන්නේ ඕනම කලාකෘතියක් ගත්තොත් පැතුම් ඒක ගොඩක් වෙලාවට උඩ යටිආර්ථයක් තියෙනවා සහ මතුපිටාර්ථ තියෙන අවස්ථා අපි ඕන තරම් දැකලා තියෙනවා. එතකොට සමහර වෙලාවට ප්‍රේක්ෂකයා හරි පාඨකයා හරි ඕනම කෙනෙක් ඒක ග්‍රහණය කරගන්නේ තමන්ගේ බුද්ධි මට්ටමත් එක්ක. එතකොට කෙනෙක් ඒ ගීතයක හරි නැත්නම් කලාකෘතියක තියෙන බොහොම ගැඹුරු අර්ථ තේරුම් ගන්න අතරේ සමහර කෙනෙක් මතුපිට තියෙන අර්ථය රසවිඳලා එතනින් ඒක ඉවර කරන්නත් පුළුවන්. ඉතින් මම හිතනවා ඇත්තටම මේ අර ප්‍රදීපුයි බිමලයි දෙන්නම කිව්ව විදිහට මේ මෝපසාන් ජූරිය කියන්නේ මට හිතෙනවා මෙතෙක් කාලෙකට මෙල්බර්න් වල අත්විඳලා නැති අලුත්ම නිර්මාණයක් වෙනවා. ඒක ඇත්ත පැතුම් කියන කතාව ඒක හුදු ප්‍රහසනයක් නෙවෙයි. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ මේක ඇතුලේ ප්‍රහසනය නෑ කියලා. ප්‍රහසනයක් තියෙනවා. මේකේ ප්‍රහසනයක් කියන්නේ ප්‍රහසනය බලන්න එන කෙනෙක්ට ඒ එලිමන්ට් එක මේකේ තියෙනවා. යාට ඒක වින්දනය කරන්න පුළුවන්. ඒ අතරෙම මම ඇත්තරම මේ මේකේ මම සාමාන්‍යයෙන් කුසුමයාගේ ලියන ඕන පිටපතක තියෙන ඒ ඉන්ඩෙප්ත් මීනින් එක හරියට එන්ජොයි කරන කෙනෙක්. ඒක මොකද ගොඩක් වෙලාවට මට හිතෙනවා මම මගේ ධර්ම සාකච්ඡාමය පැත්තෙන් මං ලබලා තියෙන මේ මගේ තියෙන ඒ යම් යම් අන්ඩර්ස්ටෑන්ඩින් එක මේ නොලෙජ් එකත් එක්ක මේ කුසුමයි බොහොම ගැඹුරු කාරණාව අපි ධර්ම සාකච්ඡාවල වෙදෙන ගැඹුරු කාරණා හරිම ලස්සනට මේ ප්‍රේක්ෂකයාට අරගෙන මේ නාට්‍යෙත් මම ඒකට හරි කැමති. දැන් මම අපි සද්ගුණත් හොර එකෙන් දැක්කේ නිකන් අර ඒ වගේ පිටපතක තියෙන ලස්සන කොහොමද අය විෂුවල් එකකට ගේන්නේ කියලා. හැබැයි මම මෝපසාන් චූරිය එක දැක්ක ඊට වඩා ලොකු පරාසයක් මේ කුසුම් සිරි අයියා සහ යශෝදරා අක්කට තියෙන විශේෂයෙන්ම යශෝදරා අක්කගේ මියුසික් කොහොමද මේ කියන මේ මේ පිටපතකට මියුසික් වලින් කොච්චර ප්‍රබල දායකත්වයක් දෙන්න පුළුවන්ද කියන එක මම දැක්කේ. ඒ කියන්නේ මියුසික් රස විඳින කෙනෙක්ට. කියන්නේ සංගීතය ලෝලියෙක්ටත් මේකේ අවස්ථාව තියෙනවා ඒක විඳින්න. ඒ කියන්නේ ඇත්තටම දැන් පැතුම් දන්නවනේ මම කියන්නේ ගීත රචනා කරන කෙනෙක්නේ. මට පිටපත කියවම හිතුණා මේ මේවට කොහොමද මියුසික් කරන්නේ වගේ අදහසක් තමයි මට ආවේ. කියන්නේ ඒ වගේ නිකන් ගේය බවක් නැහැ කියලා තමයි මට හිතෙන මුලින් කියවුවම. හැබැයි යශෝදරා කමියුසික් දාලා ඒක කියනකොට ඇඟ හිරි වැටිලා කඳුළු ඇවිල්ලා නිකන් අපිට නිකන් හිරි ගඩු පිපෙන සයිස් එකට අපිට හැම කෙනෙක්ටම දැන. කියන්නේ අපිට එක වීක් එකකින් කියන්නේ අපි අවුරුද්දක් තිස්සේ මේක පුහුණු වුණානේ. එතකොට අපිට මුලින් පොඩි අභ්‍යාස ටිකක් කළා. ඊපස්සේ එක සතියකට එක සින්දුව ගාන වගේ තමයි ඉන්ට්‍රඩියුස් කරේ. එතකොට හැමදාම අපි අලුතෙන් අහන සින්දුවට තමයි ඇටෑච් වෙන්නේ. ඊට පස්සේ ඊළඟ සතිය අහන සින්දුව ඊට වඩා ලස්සනයි. එහෙම අර ඒක අමුතුම ලෙවල් එකකට ගියා ස්ක්‍රිප්ට් එක ඒ මියුසික් එක. එතකොට අනිත් එක තමයි කුසුම් සිරි අයියා ඒ කියන්නේ ස්ක්‍රිප්ට් එකේ මොකක් තිබුණත් ඒක විෂුවල් එකක් විදියට මවන විදියට අපි හරි ආසයි ඒ ජර්නි එක බලන්නේ. කියන්නේ අපි ගිහිලා මොනවා කරත් එයාට ඕන අවුට්කම් එක ගන්න එයා කොහොමද අපිව හසුරවන්නේ සහ ඒකෙන් එන පුංචි ඩීට සමහරලාට දැන් මට මතකයි මගේ කැරක්ටර් එක එකතනක් කියන රාජකෝවා මෙතන මේ පොඩි හිනාවක් ගෙනාව. ඒක මෙන්න මේ විදියට වෙනස් කරන්නේ. ඒ තරම් සටල් ඩීටේල්ස් එයා ලස්සන්ට මැනේජ් කරලා ඒ ස්ක්‍රිප්ට් එකට කොහොමද ආලෝකය දෙන්නේ කියන එකත් එක්ක මට හිතෙන්නේ මේක වෙනස්ම අත්දැකීමක් වුණා. එහෙම බැලුවාම අර පැතුම් කියපු ප්‍රශ්නෙට මට හිතෙනවා මේක හුදු නිකන් උඩුගම් බලා පිනීමක් තමයි. හැබැයි මේක එක්තරා එකෙක් මට්ටම්වල ඉන්න ප්‍රේක්ෂකයන්ට හැම කෙනෙක්ටම එන්ටර්ටේන් කරන්න එලිමන්ට්ස් මේ නාට්‍ය ඇතුලේ ගැබ් වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. කියන්නේ ප්‍රහසනයද සංගීතයද ගැඹුරු you know ගැඹුරු නිකන් ජීවිත අවබෝධය වගේ ඒ හැම දෙයක්ම අතරේ පුදුම අමුතුම ආනන්දනීය ගමනකට ජර්නි එකකට මේ නාට්‍ය අපේ ප්‍රේක්ෂකයෝ එක්කගෙන යයි කියලා මම විශ්වාස කරනවා.
0: ඉතාමත්ම සියුම් අධ්‍යක්ෂණයක්. ඒ කියන්නේ ඔබ ඔය කියන විදිහට ඉතාමත්ම සියුම් ලෙස හැම ඉරියව්වක්ම අධ්‍යක්ෂණය කරලා නාට්‍යයේ තියෙන හැම තප්පරයක්ම ප්‍රේක්ෂකයාට ග්‍රහණය වෙන විදිහට ලස්සනට හදපු නාට්‍යයක්. නාට්‍ය ප්‍රථම වතාවට අගෝස්තු මාසේ 29 වෙනිදා හවස 6ට ක්‍රෑන්බර්න් තියටරේ තමයි මංගල දර්ශනය මං හිතන්නේ පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ. 30 වෙනිදා හවස 6ට ඒත් ක්‍රෑන්බර්න් වලමයි. ඔන්න මේ සෙන්ට් ඕල්බන්ස් පැත්තේ ඉඳලා අහන් ඉන්න අයට එහෙම නැත්නම් මේ උතුරු ප්‍රදේශයේ ඉන්න අයට සැප්තැම්බර් මාසේ 5 වෙනිදා අපිත් එනවා ඒක බලන්න. අර මුලින්ම විමල් මතක් කරා දැන් මේකේ සද්ගුණවත් හොරුට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නවා කියලා. අද ඉන්නේ 3 දෙනයි ඇවිල්ලා. කවුද අනිත් අය?
4: මෙතන 23කට ආසන්න
0: ප්‍රමාණයක් කියන්නේ
2: අපි මතක් වෙනා කියමු ඒ වුණාට නේද?
3: ඔව්. මුලින්ම ජයශ්‍රී චන්ද්‍රජිත් මතක් කරනවා මොකද අවුරුදු 25කට විතර පස්සේ පළවෙනි වතාවට එයා රංගපෑමෙන් ආය දායකන එකක් තමයි අපිට දැනගන්න ලැබුණේ.
0: වේදිකා සිංහයා කියලානේ අපි
3: සිංහයා. මේකේ විනිශ්චයකාරතුමා.
0: විනිශ්චයකාරතුමා. ඔව්. ඉතින් අපි මේ ඒ නම් ටික මේ සූදානම් කරගමු. කොහොමද දැන් මේ සද්ගුණවත් හොරු අරගෙන මම හිතන්නේ බොහෝ තැන්වල ගියානේ. ඒ වගේ මේකෙත් තාමත් දර්ශන වාර 3ක් පිළිබඳ පමණයි අපිට දැනුවත් කරලා තියෙන්නේ. කොහොමද මේකේ අනාගතය බලාපොරොත්තු වෙන්නේ? මේකත් අරගෙන තවත් දර්ශන මාර්ක් කරනවද? කොහොමද දැන්ට මොනවා හරි ප්ලෑන් එකක් තියෙනවද?
3: දැනට ඇත්තටම 4 වෙනි දර්ශන වාරයකට අවස්ථාව ලැබුණා අපිට නිව්සීලන්ඩ් වල. ඉතින් අපි ගොඩක් සතුටින් ඉන්න ප්ලේන් එකක්ම චාර්ජ් කරගෙන යන්නේ ඒකට. ඉතින් 23ක් කරන් යන්නේ මේ
4: මම තව දෙයක් මතක් කරන්නේ මේ 23 දෙනා අතර ඉන්නවා තරුණ ළමයි. ඒ ළමයි අතරම කුසුම් සිරි යසුදරත් එක්ක පොඩි කාලේ ඉඳන්ම නාට්‍ය වේදිකාවල නාට්‍ය රංගපාලා දැන් තරුණ ළමයි. ඒ ළමනුත් අපිත් එක්ක එකතු වෙලා වෙන නාට්‍ය කරන. ඉතින් මේ ජෙනරේෂන් කීපයක වගේ දෙක තුනක
2: ළමයි. ඒක ඇත්තටම පැතුම් මමත් ඒක දකින මේ අනිත් සුවිශේෂ කාරණය තමයි මේක ජෙනරේෂන් තුනක කම්බිනේෂන් එක. ඒ කියන්නේ හිතන්නකෝ දැන් ජයශ්‍රී මාමා කියන්නේ මේ ඉදිරිවිර සරච්චන්ද්‍ර සර්ත් එක්ක නාට්‍ය කලාවේ කියන්නේ අපේ කියන්නේ අර ඒ කලාවේ ආරම්භයේම එක පටන් ගත්ත කෙනෙක්. ඊට පස්සේ I think අපි විමල අයියා නිරෝෂා කළා. එතකොට ශ්‍රීණී රංගනී ඒ වගේ අපේ අපේ මැද වයස වගේ කටින් පස්සේ යංග ක්‍රවුඩ් එකක් ඉන්නවා. ඇත්තටම අපේ ප්‍රදීප් හිතනවා අයෙක් ඉන්නවා කියලා, සහ ඔය උදාර පුතා තිලිනි මංජීත් ජෙත්මි. ඇත්තටම ඒක නිසා මේ මන් දන්නේ කුසුම අයියට සහ අශෝතරාක්කට පුදුම ඉවසීමක් තියෙනවා. ජෙනරේෂන් තුනක් නඩත්තු කරන එක ලේසි නෑ. මොකද තුන් අපේ මේ මම බලලා තියෙන අපේ ඒ තුන් ගොල්ලන්ගේ රික්වයර්මන්ට්ස් වෙනස්, අපේ කියන්නේ ටෙම්පරමන්ට් වෙනස්, කන කෑම බීම පව වෙනස්. එතකොට අර ඒ ගමන ලේසි නෑ, සංකීර්ණ. හැබැයි හරිම සුන්දර. ඒක කියන්න ඕනේ. මම නිතරම කියන දෙයක් තමයි අපි නාට්‍ය විදිහට මේ 29 වෙනිදාට විසනෙන් පස්සේ මොකක් එළියට දැම්මත් අනිවාර්යයෙන් මේක ලස්සන සුන්දරත් මේ නාට්‍යයක් වුණා. ඒක ගැන මට සැකයක් නැහැ. හැබැයි ඊට වඩා සුන්දරයි අපි මේ ආපු ජර්නි එක. මෙච්චර කල් මේ විශේෂයෙන්ම මම හරිම ආඩම්බරයි අපේ දරුව ගැන. අපිට වඩා සෑහෙන ඉස්සරහකින් ඉන්න ඔය දරුව, විශේෂයෙන්ම උදාරගේ, මංජිතගේ, තිලිනිගේ, ජෙත්මිගේ හතර දෙනාගේ විමුක්තිය, ඒගොල්ලන්ගේ දකින දක්ෂතාවත් එක්ක, ඒගොල්ලන් ඒ වයසරේ දක්වන දක්ෂතාවත් එක්ක ඇත්තටම ඉස්සරහට මේ මෙල්බර්න් වල කෙරෙන්න තියෙන නාට්‍ය කලා නිර්මාණ ගැන නිකන් පොඩි ප්‍රිවිව් එකක් වගේ දැනෙනවා. හරිම ලස්සන අනාගතයක් තියෙන දරුවෝ අපිට ඉන්නවා. ඉතින් ඒක මං හිතන්නේ සුවිශේෂී කාරණයක්. එහෙම ජෙනරේෂන් තුනක මන් දන්නේ ලංකාවත් එහෙම කරලා තියෙනවද කියන්නේ මන් දන්නේ නැහැ. එහෙම ලොකු කම්බිනේෂන් එකක් එක්ක මෙච්චර ලස්සන අවුට්කම් එකක්, එහෙම නැත්නම් අත්දැකීමක් මේ දෙන්න පුළුවන් වෙච්ච වීම සහ ඒකට අපිට සම්බන්ධ වෙන්න ලැබීම ගැන මං හිතන්නේ අපි හැමෝම සතුටු වෙනවා.
4: වේදිකා ඔකේ නම් වශයෙන් අතරම කියන්නේ ගනන් අශානි, දුලානි, විමල්, එරංගනි, ජෙත්මි, මංජිත, නිලූපා, නිරෝෂා, ප්‍රජිකා, සසිනි, සේනාදී, ශ්‍රීනි, තිලිනි, උදාර, විමුක්ති, නන්දන, තුසිත, ප්‍රසාද්. යතෙන් අපිට තව සහයෝගය දක්වනවා සඳමාල්, කසුනි, නිරුදක, මනිල්ක.
0: අති දේවන්ත නිර්මාණ. අමාර මේ රාජිකා කියපු කතාවට තවයක් එකතු කරනවා නම් මේ දැන් වේදිකාවේ දැවන්තේක්නේ සිංහයානේ ජයසිරි චන්ද්‍රීත්. අපි නිරායසයෙන් දැන්ට මේ දවස්වල දැන්ට ලංකාවේ ඉන්න සහ ඔස්ට්‍රේලියාවේ ලෝකේ ඉන්න සිංහල වේදිකාවේ දැවන්තේක් ගැන කතා කරනවා නම් අපිට ජයසිරි චන්ද්‍රීත්ගේ නම අතහැරලා කතා කරන්න බෑ. එතුමාත් එක්ක ඔබ ඔය කියන තුන්වෙනි පරම්පරාවේ කණ්ඩායමක් එකතු කරලා ඒ මට්ටමටම අරන් එනවා කියන එක, කියන්නේ ඒ එකම වේදිකාවකට ගේනවා කියන එකම ලොකු දෙයක්. අපි මේ ගිය සතියේ මට මතකයි මම ඒත් මේ වේදිකා නාට්‍යයක් සම්බන්ධයෙන් අපි සජීවී සාකච්ඡාවක් කරා. එතනදී මමත් මේ ශ්‍රීනත් මද්දුමගෙත් අපි දෙන්න කතා බහ කර ඉන්න වෙලාවේදී මේ සජීවී සාකච්ඡාවේදී මතක් කරපු දෙයක් තමයි මීට වසර 10කට 15කට කලින් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ වේදිකා වසන්තයක් තිබුණා. ඒ දවස්වලත් අපි මෙල්බර්න් නුවර කණ්ඩායම් එකතු වෙලා වේදිකා නාට්‍ය නිර්මාණය කළා. අපිට මතකයි ඔය ස්කැට් සංවිධානයේ ඊටස්සේ ඒ කට්ටියත් එක්ක එකතු වෙලා කරනකොට හැබැයි ඒක එහෙමම නැති වෙලා ගියා. ඊට පස්සේ ලංකාවෙන් එන ඒවා තමයි අපි බලන්න පුරුදු වෙන්න පටන් ගත්තේ. මෙහෙන් කිසිම කෙනෙක් වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙනවා අපිට අහන්න ලැබෙන්නේ නැහැ. හැබැයි සමහරලාට වෙන්නත් ඇති. නමුත් ඒව එතරම් ජනප්‍රිය වෙන්නෙත් නැහැ. එහෙම නැත්නම් ඒවා මේ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙන්නෙත් නැහැ. එහෙම ප්‍රශ්න තිබුණා. ආයමත් වතාවක් රාජිකාලා කියන විදිහට අලුත් තුන්වෙනි පරම්පරාවක් බිහි වෙනවා කියන එක මං හිතන්නේ අපේ අනාගතය ගැන ඉතාමත්ම සුබ ලකුණක්. කොහොමද බිමල් ඒක දකින්නේ?
3: නෑ ඇත්තටම පැතුම් මොකද කවුරු දන්නවද මෙල්බර්න් කියන්නේ නිකන් දෙවෙනි ශ්‍රී ලංකාව වගේ ගානට අපිට ශ්‍රී ලාංකික ජනතාවක් ඉන්නවා. ඉතින් අති දක්ෂ ළමයි අපි සුදාර වගේ දක්ෂ ළමයි මේ නගරේ ඉන්නවා, මෙල්බර්න් නගරේ ඉන්නවා. ඉතින් නාට්‍ය පැත්තෙන් ගත්තොත් එහෙම මේ කුසුම් සිරියෙක් එකතු වෙලා ඉන්න මේ පොඩි කාලේ ඉඳලා හැදිලා වැඩිලා පෝෂණය වෙලා හැදිච්ච ඒ පිරිස ඉන්නවා කියලා කියන එක සුබ ලකුණක්. මේ ලෝකල් වැරටික දැන් මේ තියෙන මේ වසන්තය දිගටම කන්ටිනියු කරන්න කට්ටි ඉන්නවා කියලා ඒකෙන් හොඳ සුබ ලකුණක් අපිට දෙන්නලා තියෙනවා. ඉතින් මෙතන අපි මේ නාට්‍යයටත් 20 ගානක් කට්ටි ඉන්නවා කියලා කියන්නේ ඔයාලට තේරෙනවා ඇති මේක කන්ටිනියු කරන්න ලේසි ඒ හින්දා. මොකද ජෙනරේෂන්ස් තුනක් මේ ඉන්නවා. උඩම ජෙනරේෂන් එක පොඩ්ඩක් රිටයර් වෙගෙන යද්දී ඊළඟ ජෙනරේෂන් එක ඉන්නවා. ඊට පස්සේ තව කට්ටියක් ඉන්නවා. ඊට අටින් තව සෙට් එකක් වෙනම හැදීගෙන ඉනවා කුසුම්සිරිලාගේ අර ළමා නාට්‍ය වර්ක්ෂොප්ස් වෙනම කරනවා නේ ඒගොල්ලෝ. ඉතින් ඒ හින්දා මේ දෙන්න මේ කරන ව්‍යායාමයේ නිසා මට හිතෙන්නේ මෙල්බන් වලට තව සෑහෙන කාලයකට අපිට මේ වසන්තය උදා වෙලා තියෙවි.
0: දැන් මේ ප්‍රශ්නයක් මේ නාට්‍ය වලට පොඩක් එහාවට ගිහලා මං අහන්නේ දැන් අපි ගීත ගායනා වගේ දේවල් ගත්තාම අපිට පේනවා මෙල්බන් නගරේ හැම සතියන්තයක මේ වගේ දේවල් තියෙනවා චිත්‍රපටි පෙන්නනවා. නමුත් මේ වේදිකාවක් උඩ රඟපානවා කියන එකට අමාරු වැඩක් නේ. සජීවීව රඟපාන්න ඕනේ, කෑ ගහන්න ඕනේ, සහ ප්‍රේක්ෂක ප්‍රතිචාර මූන්ටම වදිනවා එක පාරටම, සහ මේ ඔබෝය කියන විදිහට දැන් මේ නාට්‍යයටම අවුරුද්දක් පුරුදු පුහුණු වුණා කියලා කිව්වා. ගෙදර කැරියෝක එකක් දාලා සින්දුවක් පුරුදු වෙලා ඊට පස්සේ ගිහිල්ලා සංගීත කණ්ඩායමක් ඉස්සරහා මේ සින්දුවක් කියනවා වගේ නෙමෙයිනේ මේක. ඊට වඩා දැවැන්ත කැපවීමක් කරන්න ඕන දෙයක්. කොහොමද අපේ පුංචි ළමයි සහ තරුණ පරම්පරාව මේකට කරන කැපවීම, ඒ කියන්නේ දැන් අපි අනිත් අඩත් එක්කම අපි මේ මේක මේ වෘත්තිමය මට්ටමින් කරන මේ වෘත්තිමයක් වෘත්තියක් විදිහට කරනවා නෙමෙයිනේ. වෘත්තිම මට්ටමින් කළාට අපි මේක අපි වෙන ජොබ්ස් කරන ගමන් එහෙම කරන්නේ කොහොමද මේ කාල වේලාව සොයා ගැනීම සහ අනිතයි කැපවීම ඔබ ඇතුළු කණ්ඩායම ඔබත් එක්කම දකින්නේ?
3: ඔව්, ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මේ මේ අපිත් සෑහෙන ලොකු චැලෙන්ජ් එකක්. ඒක අපිට අවුරුද්දක් වගේ කාලයක් යන්නේ. මොකද ස්ක්‍රිප්ට් එකේ ඩයලොග්ස් ටික පාඩම් කරගන්නවා කියලා කියන එකම හරි ලොකු චැලෙන්ජ් එකක්. ඉතින් සමහරලාට අපි කරන්නේ ස්ක්‍රිප්ට් රීඩින් කරලා ඒවා රෙකෝඩ් කරගෙන වාහනේ යන ගමන් ඒවා අහහා ගිහිල්ලා හරි එහෙමයි මතක තියාගන්නේ. මොකද අපි සතියකට සැරයක් තමයි අපි පුහුණුවීම් කරන්නේ. ඉතින් ඔයාලට හිතනවා ඇති අපි වයසත් එක්කලා සතියක් ඇද්දි ඔක්කොම ටික මතක වෙනවා, ආය රීසෙට් වෙනවා.
0: කොල්ලොන්ට එහෙම ප්‍රශ්න තියෙනවා.
3: කොල්ලොන්ට
0: අමතක වෙන ප්‍රශ්න ඔක තියා අවුරුදු 40 වගේ පැනනන් පස්සේ ඒ ප්‍රශ්නේ නැති වෙන හොඳට මතකයි.
3: රාජික ඔයාලට එහෙනම් ඒකට උත්තරයක් දෙන්න
0: පුළුවන්. නැති ගෑනු අයට කොහොමත් මතකයිනේ ඉතිහාසය පටන් ගත්ත දවසේ පොඩ්ඩක් අවුස්ස ගත්තාම ඒක ඉතින් අපි දන්නව නේද රාජිකාව අවුස්ස ගත්තොත් එහෙම පර්ණේ වහිටම් මතක් කරලා ගියයි.
3: අන්න ඒකයි අපිට වගේ නෙමෙයි ඒගොල්ලන්ට. අපිට අගලව අමතක කරන ප්‍රති නේද.
2: කොල්ලොන්ට වගේම කෙල්ලොන්ටත් හොඳට මතකයි
0: කියලා. මේ අපි මෙහෙම කරමු. අපිට මේ සමගිනන්නත් කාලය ඉතාමත් ඉක්මනින් ඇවිල්ලා තියෙන හරිම ලස්සන වැඩක් කියලා මට ඒක නිකන් මැවිලා පේනවා මේ වෙලාවේ. සහ ඉතාමත්ම ලොකු උතුවලයක් තියෙන 29:30 ඇවිල්ලා ඒක බලන්න ක්‍රෑන්බර්න් වල. එහෙම නැත්නම් බැරිම වුණොත් පස්වෙනිදා හරි ඇවිල්ලා බලන්න ඕනේ කියන එක. සහ ඊට පස්සේ නවසීලන්තයේ එකක් තියෙනවා මේ වැඩසටහන අහන්න. නවසීලන්තයේ අපේ ආදරණීය මිතුරන්ටත් ඔන්න අවස්ථාවක් තියෙනවා මෝපසන් ජූරිය බලන්න. අපිට බැරිද ඒකේ කෑල්ලක් මේක දෙබස් එහෙම මේ වෙලාවේ ලෑසිලා නම් ඉන්න නැතුව ඇති නේද? දෙබසක් එහෙම කියන්න පුළුවන් නම් අපිට ලස්සන්ට
2: අමාරුයි.
3: දැන් මතක් වෙන්නේ නැති ප්‍රශ්න තමයි තියෙන්නේ නේ.
2: අර මේ අතන
3: කියන යකාගේ නෙමෙයි, මේක යකාගේ උසාවිය නෙමෙයි, මේක මෝපසාංගේ උසාවිය. මේ රටේ රාජ්‍ය නායකයා විසින් මේ නගරයට පත් කර තිබෙන විනිශ්චකාරතුමා වෙන මෝපසාංගේ උසාවිය.
0: හොඳයි අපි ඇති මොකද අමාරුයි දැන් වගේ. මොකද අපි කිසිම ඇත්තටම එහෙම තමයි ලස්සන. ඒ කියන්නේ අපි මේ කිසිම වැඩක් අපි මේ ප්ලෑන් කරේ නැහැනේ. මේව තමයි අපි කතා කරන්න කියලා. ඒක තමයි වෙන්න ඕනේ. කියන්නේ අපි අහනවා උත්තර දෙනවා කොහොමත් වේදිකාවට නැග්ගාම එහෙමනේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ඒ වෙලාවෙන් ලැබින්නේ. ඒක නිසා හොඳයි එහෙනම් අවසාන වශයෙන් අපි පොඩ්ඩක් අයමතතාවක් මෝපසන් ජූරිය ගැන කතා කරමු. තියෙන දවස් ටික මතක් කරමු, ආරාධනා කරමු අපේ හැමෝටම ඉන්න කියලා.
3: එහෙනම් මෙහෙමයි, පළවෙනිම මේ පැතුම් කිව්වා වගේ අපි උඩුගම් බලා යන ගමනේදී ඒකට ලොකු ශක්තියක් වෙන්නේ ප්‍රේක්ෂක ඔබ සැම. ඉතින් ඕගොල්ලෝ මේ සහයෝගය දුන්නොත් තමයි අපිට මේ ගමන ඇදන් යන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙනම්දා ඒකට වටිනාකමක් දෙන්න, අපි වෙන මහන්සියට වටිනාකමක් දෙන්න කියලා ආරාධනා කර සිටිනවා. ඕගොල්ලන්ට දවස් මතක් කරනවා නම් අගෝස්තු 29 සහ 30 හවස 6 ක්‍රැන්බර්න් කමියුනිටි තියටරේ අපි මුලින්ම නාට්‍ය ප්‍රදර්ශනය කරනවා. ඊළඟට සැප්තැම්බර් 5 හවස 6 බෞරි තියටරේ නාට්‍ය පෙන්වනවා සෙන්ට් ඕල්බන්ස් වල.
0: රජිකා එහෙනම් වැඩසටහන අමාරු කරන මත්තෙන් ඔබේ ප්‍රේක්ෂකයෝ රසක් ඉන්නවනේ වැඩසටහන අහන, එයාට කතා කරන්න.
2: ඔව්, මට කියන්න තියෙන ඉතින් ඇත්තටම දැන් අපි කිව්වා මේ අපි මේක කොච්චර මහන්සියෙන් කොච්චර දායකත්වයක් දක්වලා කොච්චර කන්ට්‍රිබියුෂන් එකක් තියෙන නිර්මාණයක් ගැනද අපි මේ කරන්නද අපි සූදානම් වෙන්නේ කියන එක. ඉතින් ඇත්තටම අපි කොච්චර මහන්සිලා නාට්‍ය කරත් වැඩක් නැහැ අපිට බලන්න පිරිසක් එන්නේ නැත්නම්. ඉතින් මං හිතන්නේ ලංකාවෙන් එන නාට්‍ය වගේම අපි අපේ කමියුනිටි එකෙන් අපේ සහෝදර සහෝදරිය කරන දෙයකට ඒ වටිනාකම දෙන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා කියලා මං හිතනවා. ඇත්තටම පැතුම් මේ වෙලාව මතක් කරන්න ඕනේ මේ මේ ලංකාවේ නොවන මේ විමලයි කිව්වා වගේ දෙවනි ලංකාව විදියට මේ මෙල්බර්න් වල ඉඳගෙන කුසුම් අයියායි යශෝදරාකයි කරන්නේ ඇත්තටම ජාතික සේවයක් කියලා මට හිතෙනවා. මේ අපේ තියෙන ඒ දරුවෝ ටික අපිට ඒ දෙන ගමනට දෙන මේ නාට්‍ය කලාව කියන ගමනට දෙන දායකත්වය ගැන. ඉතින් ඒක නිසා ඒ හැම දෙයක්ම සලකලා මේ අපිට දිරියක් දෙන්න මේ දවස් තුනෙන් එහෙක නාට්‍ය බලන්න ඉන්න කියන එක තමයි මතක් කරන්නේ.
4: ඇත්තටම මෙහෙ මේ ජූරි ඩියුටිස් වලට රැන්ඩම්ලිනේ කට්ටිව තෝරගන්නේ. හැබැයි මෙතන අවස්ථාව තියෙනවා ඔබට ජූරි සභිකයෙක් වෙන්න මේ නාට්‍ය බලන්න ඇවිල්ලා. ඉතින් ආරාධනා කරනවා සැමටම එන්න ජූරි සභිකයෙක් වෙන්න නාට්‍ය රසවිඳින්න එන්න කියලා.
0: බොහොම ස්තුතියි තුන් දෙනාටම රාජිකා, බිමල්, ප්‍රදීප් ඒ වගේම තවත් බොහෝ පිරිසක් නාට්‍ය පිටුපස ඉන්නවා. මෝපසන් ජූරිය සරප්‍රකාරයෙන්ම සාර්ථක වෙන වේදිකා වාර රැසක් කරන්න පුළුවන් වෙන නාට්‍ය බවට පත් වෙන්න කියලා අපි සුප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අද රාත්‍රිය අපිත් එක්ක එකතු වුණාට.
2: බොහොම ස්තුතියි පැතුම්.